රිදී බලා ගැබින් නැගෙන කුමරි කවුරුදෝ ගීපද රචනය සහ සංගීත නිර්මාණය ගරු බර්සිලින් ජයකුඩි පියතුමා. ගීත ගායනය කල්යාණී වංශනාත සමග සේවිනි රාජපක්ෂ. නව සංගීත අධ්‍යක්ෂණය සුදත් ප්‍රියශාන්ත.

නවදිනක අරුණැල්ල තන මත පිණි දියකර හැරියේ යම් සේද දුක කඳුල දුරු කළා. පණනලට නව අරුතක් ලබා දී ගෙවන්නට මේ දිවිය සපලත්වෙන්. හදට කතා කරනා මේ හඬ දිමුතු රේඩියෝවයි.

0: දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත්සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිතරම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනය කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.
1: ඊළඟට ඔබට දේපියනන්ගේ විශේෂ උපකාර ඉල්ලා කරන ආශා මෙහෙට සවන් දිය හැක.
2: ඔබ කුමන ස්ථානයක ලෝකේ කුමන රටක කුමන ස්වභාවයකින් සිටියත් දෙවියන් වහන්සේගේ ශුද්ධ අභිමුඛයට ඔබ කැඳවන පිණිසත් ඔබට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්නටත් ඔබ වැටී සිටින ස්ථානවලින් ඉහළට පැමිණෙන්නට දෙවියන් වහන්සේගේ උපකාරය ඔබට ලබා ගන්නට මඟ පෙන්වන පිණිසත් අපි ඔබ වෙතට පැමිණ සිටිනවා. අපි ඔබට ආරාධනා කරනවා අනෙකුත් සියලු දේවල් පැත්තක තියලා මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ උපකාරය අත් කරගන්නට අප සමග එකතු වෙන්න කියලා. ඔබ කුමන ස්ථානයක සිටියත් ඔබ කුමන තත්වයකට වැටිලා සිටියත් සර්ව බලධාරී සර්ව ව්‍යාප්ත දෙවියන් වහන්සේට බලය තිබෙනවා ඔබ වැටී සිටින ස්ථානෙන් ඔබ ඉහළට ගන්න. ඔබ කොයිතරම් දුර්වල තත්වයකට වැටිලා සිටියත් ඔබ මොන තරම් පාපයකට වැටිලා සිටියත් ඔබට කොච්චර දේවල් අහිමි වෙලා සිටියත් කවුරු ඔබව විනාශ කරන්නට හැදුවත් කවුරු ඔබව අතෑරලා දාලා ගිහිල්ලා සිටියත් දෙවියන් වහන්සේ ඔබව නැවත නගා සිටවන්නට සූදානම් සිටිනවා. එබැවින් ඔබ ඔබගේ මුළු හදවතේ තිබෙන සියල්ල දෙවියන් වහන්සේට කියමින් උන්වහන්සේගේ අධික කරුණාවට පැමිණෙන්න. ඔබ කුමන ආගමක වුණත් ඔබ කුමන ජාතියක වුණත් ඔබගේ පියාණන් වහන්සේ වන ඔබව මේ පොළවට නිර්මාණය කළ මුළු විශ්ව මවා පාලනය කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන පිණිසත් ඔබට අහිමි වුණු දේ නැවත ඔබගේ අතට

පිණිසත් දෙවියන් වහන්සේ ඔබ සමග මේ වෙලාවේ සිටිනවා. එබැවින් මේ නමස්කාරය සමග එකතුව ඔබව නිර්මාණය කළ දෙවියන් වහන්සේගේ ශුද්ධ පාමුලට පැමිණෙන්නට ඔබ අපිත් එක්ක එකතු වෙන්න. මහෝත්තම දෙවියන් වහන්ස, ඔබ වහන්සේ මේ හැම කෙනෙක්ටම මේ වෙලාවේ උදව් කරන්න. ඔබව දන්න නොදන්න සියලු දෙනාට ඔබ වහන්සේගේ මහිමය දැනගන්නට සලස්වන දෙවියන් වහන්ස. ඔබ වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැති බවත්, ඔබ වහන්සේම සියල්ල මවා පාලනය කරන බවත් දැනගන්නා පිණිසත්, ඔවුන් වැටී සිටින ඕනම ස්ථානයකින් ඉහළට පැමිණෙන බලය ඔබ වහන්සේ සතු බවත් ඔවුන්ට මේ නමස්කාරය තුළ දැනගන්නට සලස්වන්න. මෙතැන් සිට ඔවුන්ව ඔබගේ දිව්‍යමය ආශිර්වාද තුළට ඔබ වහන්සේ කැඳවා ගන්න දෙවියන් වහන්ස. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට අපගේ මුළු හදවතින් සමීප වෙමු. ඔබ දෙවියන් වහන්සේ ඔබගේ හැම කාරණයක්ම කියමින් සිටින්නේ. දෙවියන් වහන්සේගේ ආශිර්වාද අත්කර ගන්නට මාර්ගයක් නැතුව සිටින කල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පොළවට පෙන්වලා දුන්නා. කොහොමද දෙවියන් වහන්සේගේ ආශිර්වාද පොළවට නැති වුණු දෙවියන් වහන්සේගේ බලය නැවත අත්කර ගන්නේ කෙසේද කියලා ජේසුස් වහන්සේ අපිට පැහැදිලි කර දී තිබෙනවා. දැන් අපි එම මාර්ගවලට හැරෙන පිණිසත්, දෙවියන් වහන්සේගේ නැති වුණු ආශිර්වාද නැවත අත්කර ගන්න පිණිසත් අපි දෙවියන් වහන්සේට නමස්කාරයෙන් සමීප වෙමු. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. මේ නමස්කාර මැදේ ඔබ වහන්සේ අපට ප්‍රකාශ වුණ මැනවී

මුළු හදවතින් දෙවියන් වහන්සේ වෙතට සමීප වෙන්න. උන්වහන්සේ ඔබව නිදහස් කිරීමේ බලයෙන් යුක්තයි. ඔබ වැටී සිටින ඕනම ස්ථානයකින් ඉහළට නගා සිටුවීමේ බලය දෙවියන් වහන්සේ සතුයි. ඔබ වැටී සිටින ඕනම පාපයකින් ඔබව ඉහළට ගැනීමේ බලය දෙවියන් වහන්සේ සතුයි. එබැවින් අනෙකුත් සියලු සිතුවිලි අනෙකුත් හැම කාර්යයක්ම පැත්තක තියලා දෙවියන් වහන්සේ වෙතට නමස්කාරයෙන් සමීප වෙන්න. උන්වහන්සේට කතා කරමින් සිටින්න. ඔබට වැරදුණු තැන් දෙවියන් වහන්සේට කියමින් සිටින්න. දෙවියන් වහන්සේ මට උපකාර කරන්න කියමින් උන්වහන්සේට කතා කරමින් සිටින්න දැන්. ඔබ පෙරදුණු තැන්, ඔබට වැරදුණු තැන්, ඔබට කරගන්න බැරි වුණු තැන් මේ වෙලාවේ දෙවියන් වහන්සේ

0: 이번에 수디비의 밤. 할렐루야. 오브르 나마스카르 비 와디 비안 반스.
1: 비티나 바시게라 바카티나 바시게라 바라.

සෑම කෙනෙක් දෙවියන් වහන්සේට ඔබට හැඟෙන ආකාරයෙන් නමස්කාර කරමින් සිටින්න. දෙවියන් වහන්සේ ඔබගේ ප්‍රශ්නය කියමින් සිටින්න මේ වෙලාවේ. ඔබ මොන ප්‍රශ්නයකටද වැටිලා ඉන්නේ? ඔබට විසඳ ගන්න බැරි කාරණේ කුමක්ද? ඔබට තේරෙන්නේ නැතුව තියෙන්නේ කොතනද? ඔබ අවුරුදු ගාණක් වේදනා විඳින සිටින ප්‍රශ්නය කුමක්ද? දැන් මේක දෙවියන් වහන්සේට ඔබ ඇස් පියාගෙන මුළු හදවතින් කතා කරමින් සිටින්න. ඔබට දැනෙන වේදනාව, ඔබට කියා ගන්න බැරි කාරණය, අනිත් මිනිස්සු තේරුම් ගන්න නැති දේ දැන් දෙවියන් වහන්සේට කියමින් සිටින්න. මුළු විශ්වය මම පාලනය කරන දෙවියන් වහන්සේ ඔබගේ අඬ අසමින් සිටිනවා මේ වෙලාවේ. ඔබ සැක කරන්න එපා. දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද? දෙවියන් වහන්සේ ඉන්නවද නැද්ද? එහෙම දෙවියන් වහන්සේට උදව් කරන්න පුළුවන්ද බැරිද කියලා ඔබ සැක කරමින් ඉන්න එපා. ඔබේ කාරණය දැන් දෙවියන් වහන්සේට කියන්න. ඔබ සිතමින් ඉන්න එපා. එහෙනම් දෙවියන් වහන්සේ ඉන්නව නම් ඒ දෙවියන් වහන්සේ මොන වගේද? දෙවියන් වහන්සේට පුළුවන්ද උදව් කරන්න? දෙවියන් වහන්සේ කොහොම කරොත් උදව් කරන්නේ? මොන පූජාව කරොත් දෙවියන් වහන්සේ උදව් කරන්නේ? මොන විදියට අපි කරොත් දෙවියන් වහන්සේ උදව් කරන්නේ කියලා ඔබ හිතමින් ඉන්න එපා. ඒ මොනවත් ඕන්නේ නැහැ. දැන් ඔබ ඉන්න තැන ඔබ ඇස් පියාගෙන මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට කතා කරමින් උන්වහන්සේ ඔබේ ප්‍රශ්නය කියන්නේ. ඔබෙන් මොනවත් දෙවියන් වහන්සේට ඕන නැහැ. ඔබේ කිසිම පූජාවක් දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. ඔබේ මල් පහන් පූජා, ඉටි පහන් පූජා, ඔබගේ හඳුන් කූරු, ඔබගේ මල්, ඔබගේ පඳුරු දෙවියන් වහන්සේට එපා. දැන් ඔබ මුළු ආත්මේ දෙවියන් වහන්සේ වෙත හරවලා ඔබේ වේදනාව දෙවියන් වහන්සේට දැන් කියන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබේ ආත්මය උන්වහන්සේ වෙත හරවන්න. වෙන කිසිවෙක් කියන නිසා නොවේ. ඔබ උන්වහන්සේ කතා කරන්න මේ වෙලාව. දෙවියන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මැරුණු දෙවි කෙනෙක් නොවේ. මියගිය මිනිසෙක් නොවේ. අතින් කමපු පිළිමයක් නොවේ. මැටි වලින් හදපු පිළිමයක් නොවේ. උන්වහන්සේ දිය සායමෙන් ඇඳපු චිත්‍රයක් නොවේ. උන්වහන්සේ කළු ගලකින් නෙලපු ප්‍රතිමාවක් නොවේ. උන්වහන්සේ ගසක ලීයකින් අඹපු පිළිමයක් නොවේ. සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ මුළු විශ්වය පළමු දෙවන තුන්වන ස්වර්ග මවා පාලනය කරන අසීමිත බලයෙන් පරිපූර්ණ සර්ව ව්‍යාප්ත මහෝත්තම දෙවියන් වහන්සේයි. ඔබගේ මනසට දෙවියන් වහන්සේව තේරෙන්නේ නැහැ. ඔබගේ ආත්මය දෙවියන් වහන්සේව අඳුරනවා. නමුත් ඔබගේ සිතට දෙවියන් වහන්සේ පිළිබඳ කාරණා අවබෝධ වෙන්නේ නැහැ. ඔබට දෙවියන් වහන්සේ පිළිබඳව ප්‍රශ්න කරමින් අවුරුදු ගණනාවක් සිටිය හැකි. නමුත් දෙවියන් වහන්සේගේ මහිමය ඔබගේ හදවතට තේරෙන්නේ නැහැ. සහෝදරයා සහෝදරිය, එබැවින් මුළු සිතින් දෙවියන් වහන්සේට කතා කරන්න. ඔබේ පූජා දෙවියන් වහන්සේට වැඩක් නැහැ. ඉති පහන් ආලෝකයේ දෙවියන් වහන්සේට වැඩක් නැහැ. පහන් ආලෝකයේවත්, ගින්නෙන් කරන පූජාවල ආලෝකයේවත් දෙවියන් වහන්සේට ප්‍රයෝජනවත් නැහැ. උන්වහන්සේ ආලෝකය වේවයි කීසේක එවිට ආලෝකය විය. ඔබ කරන මල් පහන් පූජා, පළතුරු වට්ටි පූජා දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේම බීජ උපදවන සියලු පලා සහ සියලු පල දෙන වෘක්ෂ පොළව පිට හදගනිත්වායි කීසේක එවිට ඒ සේවිය. ඔබ සතුන්ගෙන් කරන පූජා, ලේ පූජා, පිළි පූජා දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. වහන්සේම අහස පක්ෂීන්ගෙන්ද මේ භූමිය බඩගා යන සහ සියලු සිව්පා සතුන්ගෙන්ද පිරියනට සැලසුසේක මැවුම් කරුවානන් වහන්සේට නමස්කාර කරන්න. මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න. ඔබේ වේදනාව දෙවියන් වහන්සේට කියන්න. ඔබේ ළඟම ඉන්න අයවත් ඔබගේ හදවතේ තිබෙන ප්‍රශ්න දන්නේ නැහැ. ඔබට ගොඩක් ආදරේ කියන අය ඔබගේ හදවත ඇතුළාන්තේ තිබෙන වේදනාව දන්නේ නැහැ. ඔබ ළඟ ඉඳගෙන ඔබට කන්න බොන්න දෙන අය ඔබගේ ඇතුළාන්තේ තිබෙන කඳුළු දකින්නේ නැහැ. ඔබ හැංගිලා අඬන ආකාරය එවුන් දකින්නේ නැහැ.
රාත්‍රිය ඔබ ඇස් වලින් නැගෙන කඳුළු වුන් දන්නේ නැහැ. නමුත් සහෝදරයා සහෝදරිය ඔබගේ දෙවියන් වහන්සේ ඔබගේ ආත්මය විනිවිද දකින්න මේ වෙලාවේ දෙවියන් වහන්සේ කතා කරලා කියන්න ඔබේ ප්‍රශ්නය ඉන්න තැන දඩ ගහලා ඇස් පියාගෙන මුළු ශක්තියෙන් උන් වහන්සේව නමස්කාර කරමින් උන් වහන්සේ ඔබේ ප්‍රශ්නය

ඔබ වහන්සේට නමස්කාර වේවා. සෑම කෙනෙක් ඔබට හැඟෙන ආකාරයෙන් දෙවියන් වහන්සේට නමස්කාර කරමින් සිටින්න. එකිනෙක කෙනාගේ හදවත් වලට දැනෙන ලෙස උන්වහන්සේට ස්තුති කරමින්

හැම කෙනෙක්ටම මේ වෙලාවේ කතා කරමින් සිටිනවා. දෙවියන් වහන්සේ ඔබ අසල සිටිමින් ඔබේ බර උන්වහන්සේ මත තියන්න කියලා කියනවා. මාගේ නාමයෙන් යම් පමණ දෙනෙක් එකතු වන්නේද ඒ මැද්දේ මම ජීවමානව සිටිමි. නුඹ මට මොරගසන කල, නුඹ මට කතා කරන කල, නුඹගේ හඬ අසන පිණිස මම නුඹ අසල සිටිමි කියලා දෙවියන් වහන්සේ කියනවා. වැන්දඹුවගේ වේදනාවත් පියා නැත්තාගේ හිඟකමත් දෙවියන් වහන්සේ දකිනවා. ඔබ මොන ආගමක, මොන කුලයක, මොන ජාතියක වුණත් ඔබව නිර්මාණය කළ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ වෙලාවේ ඔබගේ හඬට ඇහුම්කන් දෙමින් ඔබ අසල සිටිනවා. සහෝදරයා, සහෝදරිය, උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවෙයි, උන්වහන්සේ සත්වයෙක් නොවෙයි, උන්වහන්සේ දේව දූතයෙක් නොවෙයි, උන්වහන්සේ සියල්ල මැවූ සර්ව ව්‍යාප්ත නිර්මාණ කරුවාණන් වහන්සේයි. එබැවින් ඔබගේ වේදනාව බය නැතුව දෙවියන් වහන්සේට කියන්න, ඔබගේ දුර්වලතා ගැන සලකලා ඔබ අතහැරලා දාලා යන්න. උන්වහන්සේ මිනිස්සෙක්වත් ඔබ මත යැපෙන්නක්වත් නොවේ. උන්වහන්සේ ඔබ නිර්මාණය කළ ඔබගේ පියාණන් වහන්සේ. උන්වහන්සේ ඔබට ඉතාම ආදරේ. මේ පොළවේ අනිත් හැමෝම තමන්ට වාසියක් ලාභයක් බලාපොරොත්තු වෙන්නේ ඔබට උපකාර කරන්න ඉදිරිපත් වෙයි. බොහෝ දෙවිවරුන්, බොහෝ දේව දූතයන්, පොළවේ සිටින බොහෝ මිනිසයන් තමන්ට ලැබෙන ලාභයක් නිසා ඔබට උපකාර කරන්න ඉදිරිපත් වෙයි. ඔවුන් ඔබට උපකාර කරන විටදීම ඔවුන්ගේ හදවත් තුළ දුවන්නේ, මෙයාගෙන් මට ලැබෙන ලාභය කුමක්ද, මෙයාගෙන් මට ලබාගත හැකි උපකාරය කුමක්ද කියලා. නමුත් සහෝදරයා, සහෝදරිය, ඔබ දන්නවාද, ඔබේ පියාණන් වහන්සේ, මුළු විශ්වයේම ආපු දෙවියන් වහන්සේ ඔබෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ ඕන ඔබට උදව් කරලා ඔබ සමග ගිලිහුණු සම්බන්ධතාවය නැවත හදලා දෙන්න. මේ වෙලාවේ දෙවියන් වහන්සේ කතා කරලා ඔබේ ඉල්ලීම ඉදිරිපත් කරන්න. දෙවියන් වහන්සේ ඔබේ යාඥාවට පිළිතුරු දීලා උන්වහන්සේ ජීවමානව සිටින බව ඔබ ඉදිරියේ පෙන්වන දින කිහිපයක් යද්දී උන්වහන්සේ කතා

ඔවුන්ගේ වේදනාව ඔවුන්ට විසඳ ගන්න තේරෙන්නේ නැති කාරණය දැන් ඔබ වහන්සේ අසා සිටින්න. දෙවියන් වහන්සේ අනෙක් හැම කෙනෙක්ම නමස්කාර කරමින් සිටින්න. අන්‍ය භාෂාවේ දීමනාව ලබා තිබෙන අය ඔබ එම භාෂාවලින් නමස්කාර කරමින් දෙවියන් වහන්සේව තේරෙන නොතේරෙන අනිත් හැම කෙනෙක්ම බත උසුලමින් සිටින්න. ඔබට සුදි වේවා දෙවියන් වහන්සේ. එකිනෙක කෙනාගේ තියෙන පෞල්වල ප්‍රශ්න, එකිනෙක කෙනා ණය වෙලා ඉහළට එන්න බැරුව පොලි වෙවි ඉර වෙලා ඉන්න ප්‍රශ්න, එකිනෙක කෙනාගේ පෞල් විනාශ වෙලා තියෙන ප්‍රශ්න ඔබ වහන්සේ නැවත ගොඩනැගුව මැනවි දෙවියන් වහන්සේ. වැටි තිබෙන ස්ථාන ඔබ වහන්සේ නැවත නගා සිටුවන්න. රෝගී වෙලා අවුරුදු ගණන් ඒ රෝග සුව කරගන්න බැරුව සිටින අයට ඔබ වහන්සේගේ දිව්‍ය සුවය ලබා දෙන්න සර්ව බලධාරී දෙවියන් වහන්සේ. වැටි සිටින අයට ඔබ වහන්සේ උදව් කරන්න දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ උපකාරයක් නැතුව සාතන්ගේ ග්‍රහණයට අසු වෙලා විවිධ පාප වලට අසු වෙලා කර කියා ගන්න දෙයක් නැතුව ඒ පාප වල ඇබ්බැහි වෙලා සිටින අය ඔබ වහන්සේ නැවත නගා සිටුවන්න. ඒ වහල් කම්වලින් ඔබ වහන්සේ ඔවුන් ඉහළට ගන්න ස්වාමීන් වහන්සේ. අන්‍ය භාෂා ලබා තිබෙන සෑම කෙනෙක් අන්‍ය භාෂාවලින් දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න. මෙලේ හේකේති ලිහා මෙලා කෙතනි යාලි කාතලේ මෙලේ ඉතලි හලාතලේ මෙලේ බලවාකේති. ඔබ සෑම කෙනෙක් ඔබගේ සහෝදර සහෝදරයන් උදෙසා මැදහත් වෙමින් සිටින්න. ප්‍රශ්න තිබෙන අය දෙවියන් වහන්සේට මුරගසමින් සිටින්න. ඔබගේ වේදනාව දෙවියන් වහන්සේට කියමින් සිටින්න. දැන් ඔබට විසඳ ගන්න බැරි කාරණේ දෙවියන් වහන්සේට කියන්න. ඇයි ඔබ සැක කරන්නේ? ඇයි ඔබ සිතින් තර්ක කරමින් සිටින්නේ? ඔබ සිතන්නේ දෙවියන් වහන්සේට කරන්න බෑ කියලාද?

0: කරපන්න. එවිට නුඹලා නොදන්නා මහත් භයානක අමාරු දේ මම නුඹලා ඉදිරියේ කළ පෙන්වන්නේ. අන්‍ය භාෂාව දීපනාව ලබා ගන්නට ආසාවෙන් සිටින අය දැන් ඔබට තේරෙන භාෂාවෙන් දෙවියන් වාසල කතා කරමින් එම දීමනාව ඉල්ලමින් සිටින්න. මේ වෙලාවේ දෙවියන් වාසල ඔබට අන්‍ය භාෂාව ලබා දෙනවා. සර්පයන්ගේ ආත්මවල බලය ජේසුස් වහන්සේගේ සුද්ධ ලේවල බලය බලනවා.
1: රෝලේකේසේ
0: නුඹලා රෝලේකේසේ හිස පා ගන්නට බලය දී ඇත.
1: රෝරේ
0: සාදන්ගේ හිස පා ගන්න. දෙවියන් වහන්සේගේ සෙනඟට සාදන්ගේ බලය කඩන්නට බලය දී ඇත.
1: රේලාබාතේ රේලාබාතේ
0: ඔබව ණය වලට ඇදලා දාපු අසුද්ධ බල මේ වෙලාවේ කඩන්න. ඔබේ පවුල් විනාශ කරමින් පවුල් වල අසමගිය ඇති කරලා පවුල් වල හැමදාම රැට රණ්ඩු ඇති කරලා අඳමින් සිටින පවුල් නුඹලා කොහෙද බලන් සිටින්නේ? මිනිස්යන්ට වරද පැටවීම පසක තියලා දෙවියන් වාසල කියන්න අසුද්ධ ආත්ම නුඹලාගේ පවුල් විනාශ කරමින් සිටිනවා. දැන් ඒ සර්පයන්ගේ අන්ධකාර ආත්ම පාගන්න. ඒ අසුද්ධ ආත්මවල බලය පාගන්න.
1: වේලේ කබකත්

නොනවත්වා මුළු අවධානය දෙවියන් වහන්සේට දීලා උන්වහන්සේට නමස්කාර කරමින් සිටීවි. සෑම කෙනෙක්ම ඔබට හැඟෙන විදියට ඔබට තේරෙන විදියට දෙවියන් වහන්සේව නමස්කාර කරමින් සිටීවි. පිටත නොබලන්න කිසිම මිනිසෙක් දැස නොබලා ඔබ දෙවියන් වහන්සේට කතා කරමින් මුළු ශක්තියෙන් දෙවියන් වහන්සේව දැන් නමස්කාර කරමින් සිටීවි. ඔබට තේරෙන විදියට දෙවියන් වහන්සේට ස්තුතිය කියමින් සිටීවි. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේට ආරාධනා කරමින් සිටීවි. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ බලය ඉල්ලමින් සිටින්න. ඔබ වැටී සිටින පාපයෙන් ඉහළට එන්නට ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ඉල්ලමින් සිටින්න.

0: ඔබ වහන්සේට නමස්කාර වේවා සර්ව බලධාරී දෙවි පියාණන් වහන්සේ දෙවියන් වහන්සේට නමස්කාර කරමින් සිටින්නේ අන්‍ය භාෂාවේ දීමනාව ලබා තියෙන හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට අන්‍ය භාෂාවෙන් කතා කරමින් සිටින්නේ
1: Tira,

0: ගන්නේ කුමක්දැයි නුබලාගේ ළඟ සිටයි නොදන්න නමුත් නුබලා එම භාෂාවලින් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ සමග ආත්මෙන් සම්බන්ධ වී සිටින්න හුය. එවිට ආත්මයන් වහන්සේම නුබලා උදෙසා දෙවියන් වහන්සේට මැදහත්කාරකම් කරමින් සිටින සේක. මහතී මම හිලේ හිතේ නිකා නිකා තෙලේ හාතලේ මෙනේ කලී හාතලේ ආනලා තෙලේ මෙනේ.
1: දෙවියන් වහන්සේ මේ දැන් කියනවා ඔබගේ දකුණු කකුලේ වේදනාවක් තියෙන කෙනෙක් ඉන්නවා බොහොම අමාරුවෙන් වැඩ කරන්නේ. දෙවියන් වහන්සේ මේ මොහොතේ ඒ කකුල සුව කරන්න යනවා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ දනගසමින් මේ මොහොතේ දෙවියන් වහන්සේගේ සුවය අත්විඳින්න කියලා දෙවියන් වහන්සේ මේ මොහොතේ ඔබට කතා කරනවා. දෙවියන් වහන්සේ ඔබගේ වේදනාව දකිනවා. ඔබ සෑම නිවසකම වැඩ කරනවා. ඔබගේ වේදනාව තියාගෙන ඔබ ලංකාවට මුදල් එවන් ඔබ ඒ ස්ථානයේ වැඩ කරනවා. දෙවියන් වහන්සේ ඔබගේ රාත්‍රි අඬන කඳුළු දැකලා තියෙනවා. දෙවියන් වහන්සේ ඔබ වේදනාවෙන් යනවා දැකලා තියෙනවා. දෙවියන් වහන්සේ මේ මොහොතේ ඒ තිබෙන වේදනා සියල්ලම උසුල ගන්න යනවා කියලා දෙවියන් වහන්සේ ඔබ දන ගසා ඒ ලබා ගන්න කියලා.

මේ වෙලාවේ අප සමග සම්බන්ධ වී සිටින ලක්ෂ 10කට වඩා අධික ණයක් තිබෙන කෙනාට දෙවියන් වහන්සේ මේ වෙලාවේ කියනවා නුඹගේ නොදැනුවත් කමින් මේ ණයට වැටිලා නුඹ මේ තුල සිර වෙලා සිට නමුත් මම නුඹගේ යාඥාවසා මම නුඹට පිළිතුරු දෙනවා කියලා දෙවියන් වහන්සේ කියනවා ලබන වසර පටන්ගෙන ලබන වසරේ මේ වන විට මම නුඹට කියන මාර්ගවල නුඹ හැසිරෙන්නේ නම් නුඹට කියන දේවල් හදාගෙන මම කියන ආකාරයෙන් මේ ඥාය පියවන්න නුඹ ක්‍රියා කරන්නේ නම් ලබන වසරේ මේ වන විට මම නුඹ මේන් නිදහස් කරනවා කියලා දෙවියන් වහන්සේ නුඹට දැන් කියනවා ඒ වගේම දෙවියන් වහන්සේ ඔබට කියනවා දරුවෙක්ගේ අධික මත්පැන් පානය නිසා වේදනාවට පත් වෙලා මේ වෙලාවේ දන ගහගෙන දෙවියන් වහන්සේට කතා කරමින් සිටින මව ගැන දෙවියන් වහන්සේ දකිනවා දෙවියන් වහන්සේ ඔබට කියනවා ඔබගේ හදවතේ තිබෙන වේදනාව මම දැක්කා මම නුඹගේ පුත්‍රයාව මේන් නිදහස් කරනවා කියලා දෙවියන් වහන්සේ ඔබට කියනවා එබැවින් දැන් නොකැළඹෙන්න අනෙකුත් සියල්ල මට බාර දී නුඹ මා ඉදිරියේ සිටින්න එවිට මම නුඹලගේ පුත්‍රයාව ගලවා මගේ රාජ්‍ය උදෙසා වෙන් කර ගන්නවා කියලා දෙවියන් වහන්සේ නුඹට කියනවා උන්වහන්සේ සියල්ල පාලනය කර හැකි බව ඔබ විශ්වාස කළ යුතුයි කියලා දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේ කියනවා නුඹ වේදනාවේ සිටින නමුත් මම නුඹගේ වේදනාව ප්‍රීතියට හරවනවා කියලා ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ ස්තුති වේවා ස්තුති වේවා මහත්යට හොරෙන් රත්තරන් බඩු උගස් තියලා ඒක බේර ගන්න බැරුව සිටින නොනට දෙවියන් වහන්සේ කතා කළ කියනවා නුඹ බයව සිටින්නේ මක් නිසාද නුඹට වැරදුණු නමුත් නුඹ මා ඉදිරියේ ඒවා නිවැරදි කර ගන්න උත්සාහ කරන බව මම දුටු වෙමි එබැවින් මාගේ දියණිය මම නුඹලා නුඹට උපකාර කරන නුඹ මේ වැඩි ස්ථානයෙන් නුඹ ඔසව

කලින් කරපු රැකියාව අහිමි වෙලා ඔබට ඒ රැකියාවෙන් ඉවත් වෙන්නට සිදු වෙලා දැන් රැකියාවක් නැතුව කිසිම ආදායම් මාර්ගයක් නැතුව සිටින ඔබට දෙවියන් වහන්සේ කියනවා මෙතෙන් සිට දින හතක් ගත වෙන තැන මම ඔබට රැකියාවක් ලබා ගන්නට ආශිර්වාද කරනවා නමුත් ඔබ මෙතෙන් සිට මා ගැන විශ්වාස කොට මම පෙන්වන මාර්ගයෙන් ඔබ ගමන් කරන්න පටන් ගත යුතුයි එවිට ඔබ සිර වෙලා සිටින සියලු ස්ථානවලින් මම ඔබ මුදා ගෞරවයට පත් කරනවා කියලා දෙවියන් වහන්සේ කියනවා දැන් සිර වී ඇති දේවල් ගැන ඔබට කරගන්න බැරි දේවල් ගැන දැන් කනගාටු නොවෙන්න ඔබ මගේ අභිමුඛයේ සිට දැනට මම දී ඇති ප්‍රමාණයෙන් මා සමග පැමිණෙන්න මම ඔබව මාගේ ආශිර්වාද අත්දකින්න කාලයට රැගෙන යනවා කියලා දෙවියන් වහන්සේ ඔබට කියනවා

0: දෙවියන් වහන්සේ කියනවා එක දියණියක් ඉන්නවා තමාගේ දකුණු අත බඩේ තබාගෙන ඒ බඩේ තිබෙන වේදනාව දෙවියන් වහන්සේ කවදාද සුව කරන්නේ කියලා. දැන් දෙවියන් වහන්සේ මේක අනාවරණය කරන්නේ නැද්ද කියලා දෙවියන් වහන්සේගේ සිතෙන් විමසමින් සිටිනවා කියලා. දෙවියන් වහන්සේ කියනවා දියණිය මා දෙස බලන්න. මාගේ පමණක් සුවේ බලාපොරොත්තු වෙන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේ එලිදරව් කරනකම් බලාගෙන ඉන්න එපා කියලා කියනවා. ඔබට ඒ සුවය දෙන්නේ මම කියලා කියනවා. දෙවියන් වහන්සේ ඔබත් සමග දැන් මේ මොහොතේ ඔබ දෙවියන් වහන්සේගෙන් ඒ සුවය ලබා ගන්නකම් බලාගෙන ඉන්නවා. ඒක නිසා දෙවියන් වහන්සේ දෙස බහැරෙන්න. අපි අනාවරණය කරයිද අපිට සුවය ලැබේද කියන දේ පමණක් විමසන්න කරන්න යන්න එපා. නමුත් දෙවියන් වහන්සේ ඔබ සමගයි. අපි මේ මොහොතේ ඇදහිල්ලක් නැති කට්ටියට, ඒ කියන්නේ දෙවියන් වහන්සේ අඳුරන් නැති කට්ටියට මේ කියමින් ප්‍රකාශ කරන දෙවියන් වහන්සේට වේදනා තියෙන කට්ටිය පේනවා කියලා. නමුත් දෙවියන් වහන්සේ ඔබ සමග, ඔබ සියල්ල සමග මේ මොහොතේ ඉන්නවා. ඔබට උපකාර කරන්න, ඔබගේ මුළු හදවතින්ම යාඥා කරලා දෙවියන් වහන්සේගෙන් ලබා ගන්න දේ ලබා ගන්න. හලෙලූයා ස්වාමි. වහන්සේ ස්තුති
1: සම්බන්ධ වෙලා සිටින බෞද්ධ සහෝදරියට දෙවියන් වහන්සේව මීට පෙර නොහඳුනන බෞද්ධ සහෝදරියට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා, නුඹගේ ආගම නුඹගේ ජාතිය මට වැඩක් නැහැ. නමුත් නුඹ දැන් සිතමින් සිටිනවා මම සිටිනවද නැද්ද කියලා. දෙවියන් වහන්සේ මා දෙස බලනවද? දෙවියන් වහන්සේට ආශිර්වාද කළ හැකිද බැරිද කියලා ඔබ විමසමින් සිටිනවා. දෙවියන් වහන්සේ දැන් කියනවා, ඊයේ රාත්‍රියේ නුඹගේ නිවසේ සිදුණු කාරණය, නුඹගේ නිවසේ නුඹ ස්වාමි පුරුෂයා සමග ඇති වුණු රණ්ඩුව මම දැක්කා. එහිදී නුඹ විඳ වේදනාව මම දැක්කා කියලා දෙවියන් වහන්සේ නුඹගේ ආත්මය විමසමින් කියනවා. මම වනාහි සියල්ල දකින, සියල්ල පාලනය කරන දෙවියන් වහන්සේ, නුඹ මා ගැන සැක කරන්නේ මක් නිසාද? මම නුඹව නිර්මාණය කළමි, දැනුත් මම නුඹව නමින් හඳුනමි. එබැවින් මාගේ දියණිය, මම නුඹ මේ වැටී සිටින ස්ථානයේ නුඹව ආරක්ෂා කරන්නෙමි. නුඹ නුඹගේ කැමැත්තේ ලෙස නුඹගේ තරුණ වයසේ ක්‍රියා කළ බවත්, නුඹ අන් කිසිවෙකුගේ හඬට ඇහුම්කන් නොදී නුඹට කැමති දේ කළ බවත් සිහි කරපන්. එබැවින් අද නුඹ මේ තත්ත්වයට පත්ව සිටී. නමුත් මාගේ දියණිය, නුඹගේ වේදනාව මම නුඹගෙන් පහ කරන්නෙමි. හැරි මා වෙතට පැමිණ මම පෙන්වන මාර්ගයේ නුඹ එන්නට කැමති වන්නේ නම්, මම කියන දේවල් නුඹගේ ජීවිතේ හදාගන්න නුඹ උත්සාහ කරන්නේ නම්, මම නුඹට ආශිර්වාද කරන්නෙමි. නුඹගේ ආගමෙන් ජාතියෙන් මට කම් නැත. නුඹ සිටින ආගමක සිටපන්. නමුත් නුඹගේ ජීවිතයේ තිබෙන වැරදි මම දැන් නුඹගේ ආත්මයට එළිදරව් කරන්නෙමි. දැන් මේ නුඹගේ හදවතට දැනෙමින් පවතින්නේ මාගේ ආත්මයන් වහන්සේ විසින් නුඹට එළිදරව් කරන, නුඹට වැරදුණු තැන්වල නුඹගේ ජීවිතයේ තිබුණු වැරදිය, නුඹ තුල තිබෙන මේ පාප සිදුවිල්ල ඉවත් කරපන්න. නුඹ නිතර රැවටුණු, නුඹ නිතර දුර්වල වුණු මේ දුර්වලකම දැන් හදාගන්නට මගෙන් බලය ලබාපන්. එවිට මම නුඹ මුදා මාගේ මහිමය නුඹ තුලත් නුඹගේ පවුල තුලත් පෙන්වන්නෙමි. මම වනාහි මුළු ස්වර්ගද විශ්වද මම පාලනය කරන දෙවියන් වහන්සේ, නුඹගේ ප්‍රශ්නවලින් මිදීමේ බලය මා සතුය. හලෙලූයා. ඔබට සුති වේවා දෙවියන් වහන්සේ. ඔබට සුති වේවා. ඔබට නමස්කාර වේවා. මහත් අන්ධකාරයේ ගමන් කළ සෙනඟ දෙවියන් වහන්සේගේ ආලෝකයේ දුටුවෝය. බය පැකිලෙමින් සාතන්ගේ විනාශකාරී මාර්ගවල ගමන් කළ සෙනඟ දෙවියන් වහන්සේගේ වචන අසා උන්වහන්සේගේ මහිමස්ත්‍රිය දැකගත්තෝය.

0: ඔබගේ මහිමයට සමාන කළ හැක්කේ කාවද දෙවියන්? ඔබගේ හදවතේ තිබෙන සිතුවිලි දැනගත්තේ කවුද? ඔබට නමස්කාර වේවා පියාණන් වහන්සේ. සියලුම මනුෂ්‍යයන් පවා පාලනය කරන
1: දෙවියන්,
0: සියලු දේව දූතයන්ද, සෙරපීම් වරුන්ද, අග්‍ර දේව දූතයන්ද, කෙරුප් වරුන්ද, උසස් ස්ථානවල සිටින සුද්ධ දේව දූතයන්ද පවා පාලනය කරන සර්වව්‍යාප්ත සර්ව පරාක්‍රම මහෝත්තම දෙවියන් වහන්සේ, ඔබ වහන්සේට සදා කාලයේ සදා කාලයට මහිමය වේවා. සියලු ස්වර්ගවල වැඩවාසය කරන සුද්ධ දේව දූතයන්, ඔබ වහන්සේ සුද්ධයි සුද්ධයි කියමින් දිවා රෑ දෙකී නොනවත්වා ගායනා කරන්නෝය. තුන්වන සහ දෙවන ඉහළ ස්වර්ගවල වැඩවාසය කරන ඔබගේ සුද්ධ දේව දූතයන්, දහස්වර දහසක්ද, දස දහසක්වර දස දහසක්ද වන දේව දූත සේනාවල් ස්වකීය මහිමය පසකතා ඔබ වහන්සේ ඉදිරියේ වැඳ වැටෙමින්, ඔබ වහන්සේ සුද්ධයි, ඔබ වහන්සේ සුද්ධයි,

ජීවමාන දෙවියන් වහන්සේට සියලු කෞරවේ වේවායි කියන එවිට වැඩි මහල්ලෝ 24 දෙනා තුන්වන ස්වර්ගයේ සියොන් හි උන්වහන්සේගේ සිංහාසන ඉදිරියේ සිටින වැඩි මහල්ලන් 24 දෙනා ස්වකීය කිරුළු බිම දමා දෙවියන් වහන්සේ ඉදිරියේ වැඳ වැටෙමින් ඔබ සදා කාලෙන් සදා කාලයට ගෞරවේ ලබන්නට සුදුසු දෙවියන් වහන්සේ.

මහා හනින් ගායනා කරමින් උන්වහන්සේව නමස්කාර කරමු සේක. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. ස්වර්ගික දේව දූත සේනාවලට නමස්කාරය සමග මේ නමස්කාරය මුසු කරනවා අපි මේ වෙලාවේ. ඔබට ස්තුති වේවා. යමෙක් උන්වහන්සේට නමස්කාර කිරීම නතර කරන්නේ නම්, උන්වහන්සේට නමස්කාර කරන්නට යමෙක් බාධා කරන්නේ නම්, උන්වහන්සේට නමස්කාර කරන දියු, උන්වහන්සේට නමස්කාර කරන මුඛ යමෙක් නතර කරන්නේ නම්, ඒවා වසා දමන්නේ නම්, පොළවේ ඇති කල් කතා කොට දෙවියන් වහන්සේට සිමි මහිමය ඒ කල් විසින් ලබා දෙනවා ඇත. පොළවේ තිබෙන වෘක්ෂ කතා කොට දෙවියන් වහන්සේව නමස්කාර කරනවා ඇත. යමෙක් ඔබට නමස්කාර කරන්න බාධා කරන්නේ නම්, යමෙක් දෙවියන් වහන්සේට කරන නමස්කාරය නතර කරන්නේ නම්, ඉර අඳ තාරකා දෙවියන් වහන්සේට හිමි නමස්කාරය උන්වහන්සේට ඔසවනවා ඇත. හලෙලූයා. ඔබට නමස්කාර වේවා සර්ව පරාක්‍රමයාණන් වහන්සේ. ඔබට සමාන කිසිවෙක් නැත. ඔබගේ මහිමය ලබා ගන්නට ස්වර්ගවලින් වැටුණු දෙවි දේව දූතයා පොරකති. ඔබට හිමි මහිමය අත් කර ගන්නට පොළවේ විවිධ මිනිසයන් තරඟ කරති. නමුත් දෙවියන් වහන්සේගේ මහිමයට අත ගැසිය හැකි කාටද? පොළවේ දෙවිවරුන්යි කියා ගන්නා 33 කෝටියක් දෙවිවරුන් යයි කියා ගන්නා ස්වර්ගවලින් වැටුණු අසුත්ත දේව දූතයන් ඔබගේ මහිමයට අත ගසන්නට හදන්නේය. ඔවුන් ස්වකීය ගෞරවය උදෙසා, ස්වකීය ලාභය උදෙසා මිනිසයන් රවටන්නෝය. නමුත් ඔබ පමණක් මිනිසයන්ට සදා කල්හිම ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ඔබගේ සැලසුම් දැනගත හැක්කේ කාටද? බොහෝ දෙනා දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කළ තම සිත්වල මාර්ගවල හැරි යමින් සිටින්නේ. නමුත් උන්වහන්සේ කියන සේක, රන්ද රිදීද මාගේය, මම කැමති කෙනාට ඒවා දෙමි, කැමති කෙනාගෙන් ඒවා ගන්නෙමි,

මා සමග සිටින නමුත් මාගේ කැමැත්තට එහැයි යමෙක් ක්‍රියා කරන්න හදන්නේද? මම ඔහුව බලයෙන් පහ කරන්නෙමි. මම ඔහුට සතු බලය ඉවත් කොට වෙනෙකුට එම බලය ලබා දෙන්නෙමි. මම ලබා දුන් ධනයෙන් යමෙක් වැරදි දෙයක් කරන්නේද? ඔහු සන්තක ධනය මම ඔහුගෙන් ඉවත් කොට මට යටහත් අය අතරේ ඒවා බෙදා දෙන්නෙමි. මම වනාහි දෙවියන් වහන්සේ බවත් කිසිවෙක්ට මට විරුද්ධව සිටින්නට නොහැකි බවත් තේරුම් ගනිමි. මුළු පොළව මාගේ අතේ, පොළවේ සීමා දක්වා පාලනය කරන්නේ මම යයි ස්වාමින් වහන්සේ කියන සේක. උන්වහන්සේ නමස්කාර කරා. උන්වහන්සේ නමස්කාර කිරීම ලැබීම තරම් වාසනාවක් තවත් නැහැ සහෝදරයා සහෝදරිය. උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේව ගෞරවයට පත් කරන්න, උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටෙන්න. දෙවියන් වහන්සේ තාම බලවන්තයි.

ඔබගේ නාමය මහිමයට පත් කරනවා අපි. ඔබ වහන්සේට ගෞරවයේද නමස්කාරයේද වේවා ස්වාමීන් වහන්සේ. පොළවේ රජතුමනි, ස්වර්ග මවා පාලනය කරන දෙවියන් වහන්සේ, ඔබට සියලු ස්තුතියත් නමස්කාරයත් සදාකාලයෙන් සදාකාලයට වේවා.

දෙවියන් වහන්සේට බය ඇති සෙනඟ උන්වහන්සේ කියන මාර්ගවල ගමන් කරා. නමස්කාරයෙන් උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛයේ සිටමින් උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ බලය හැම දිනකම ඔබ තුල අවුලවා ගනිමින් දෙවියන් වහන්සේ නුඹව රැගෙන යන මාර්ගයේ ගමන් කරමින් සිටින්නේ. උන්වහන්සේ ඔබට ප්‍රතිඵල දෙන කාලයට නුඹලාව කැඳවා ගන්නවා ඇත. අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේට බාර වෙනවා. ලෝකයේ විවිධ ප්‍රදේශවල, යුරෝපයේ මැද පෙරදිග සහ ඇමරිකා ප්‍රදේශවල, ඒ වගේම ඕස්ට්‍රේලියාව සහ නැගෙනහිර ආසියාව ඇතුළු මුළු ලෝකයේ සිට මේ වෙලාවේ අපට සවන් දෙන සියලු දෙනා, මුළු පොළව පාලනය කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ දිව්‍යමය හස්තයට බාර කරනවා. ඔබ වහන්සේ ඔවුන් සමග සිටීමෙන් ඔබගේ උපකාරය ඔවුන් සමග තබනසේක්වා. ඔබ වහන්සේගේ පුත්‍ර වූ පොළවේ ස්වාමීන් වහන්සේ වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්

ඔබේ සවන් දුන්නේ දේපියනන්ගේ විශේෂ උපකාර ඉල්ලාකරන ආශා මෙහෙට ඔබ සැමට ජේසු පිහිටයි.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන ජීවිතය පිළිබඳව කතා කරන්නේ හැමදාමත් අපි එක විදිහට ඉන්නේ නැහැ. පුංචි කාලේ ලදරුවෙක් විදිහට, ඊට පස්සේ ළමා අවදි, ඊට පස්සේ අපි එනවා අපේ තරුණ අවදියට. තරුණ අවදියෙන් පස්සේ අපි ජීවිතේ ගොඩක් දේ පසු කරමින් ආපු ගමනක කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා, කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා අපි යන්නේ ජීවිතේ අවසාන කාලයට. මේකට මහලු විය කියනවා. කොහොම කෙසේ වෙතත් මේ ආපු ජීවිත ගමනේදී අපිට බොහෝ දේ හමු වෙනවා, නැති වෙනවා, එකතු වෙනවා, වෙන වෙනවා. ආපු ගමනක් තියෙනවා, යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කොහොම වුණත් මේ ගමනාන්තය දක්වා යන ගමනේදී අපිට බොහෝ දේ එකතු කරගන්න ලැබෙනවා. පුංචි පුංචි හිත්වල මොනතරම් බලාපොරොත්තු ඇද්ද? ඒ බලාපොරොත්තු කරපින්නාගෙන බලාපොරොත්තුවක් තඹ දොයිතුවකටත් මායිම් නොකරපු ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු අතර දරුවන්ව තනිකරුත්,

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

0: ශුද්ධවර මතෙව් තුමන් විසිනි. මතෙව් 1. ආබ්‍රහම්ගේද දාවිද්ගේද පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේය. ආබ්‍රහම්ට දාව ඊසාක්ද, ඊසාක්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව ජුදා සහ ඔහුගේ සහෝදරයෝද උපන්හ. ජුදාට දාව තාමාර්ගෙන් පෙරෙෂ් හා ශෙරාද, පෙරෙෂ්ට දාව හෙස්රෝන්ද, හෙස්රෝන්ට දාව ආරාම්ද, ආරාම්ට දාව අමිනාදාබ්ද, අමිනාදාබ්ට දාව නාෂොන්ද, නාෂොන්ට දාව සල්මොන්ද, සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස්ද, බෝවාස්ට දාව රූත්ගෙන් ඕබෙද්ද, ඕබෙත්ට දාව ජෙස්සේද, ජෙස්සේට දාව දාවිත් රජද උපන්නෝය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන්ද, සලමොන්ට දාව රෙහොබෝවම්ද, රෙහොබෝවම්ට දාව අබියාද, අබියාට දාව ආසබ්ද, ආසබ්ට දාව ජෙහොෂාපාත්ද, ජෙහොෂාපාත්ට දාව ජෝරාම්ද, ජෝරාම්ට දාව උෂ්‍යාද, උෂ්‍යාට දාව ජෝතාම්ද, ජෝතාම්ට දාව ආහස්ද, ආහස්ට දාව හෙසකියාද, හෙසකියාට දාව මනස්සේද, මනස්සේට දාව ආමොස්ද, ආමොස්ට දාව ජෝසියාද. බබිලෝනියට විප්‍රවාස ගතවීම සිදු වූ මේ කාලයේදී ජෝසියාට දාව ජෙකොනියාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය. බබිලෝනියේ විප්‍රවාසයෙන් පසු ජෙකොනියාට දාව ෂෙල්තියෙල්ද, ෂෙල්තියෙල්ට දාව සෙරුබාබෙල්ද, සෙරුබාබෙල්ට දාව අබියුද්ද, අබියුද්ට දාව එලියාකිම්ද, එලියාකිම්ට දාව ආශෝර්ද, ආශෝර්ට දාව සාදුක්ද, සාදුක්ට දාව ආකීම්ද, ආකීම්ට දාව එලියුද්ද, එලියුද්ට දාව එලයාසර්ද, එලයාසර්ට දාව මත්තාන්ද, මත්තාන්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව මරියතුමීගේ පුරුෂයා වූ ජෝසෙප්ද උපන්නෝය. මරියතුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන්සේක. මෙසේ ආබ්‍රහම් පටන් දාවිද් දක්වා පරම්පරා සියල්ල දස සතරකි. දාවිද් පටන් බබිලෝනියේ විප්‍රවාස ගතවීම දක්වා පරම්පරා දස සතරකි. බබිලෝනියේ විප්‍රවාස ගතවීමේ කාලයේ පටන් ක්‍රිස්තුන් වහන්සේ දක්වා පරම්පරා දස සතරකි. යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූයේ මෙසේය. උන්වහන්සේගේ මෑණියන් වූ මරියතුමි ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටියදී ඔවුන් එක්වන්න පෙර සුද්ධාත්මයානන් අනුහසින් ඇ ගැප් ගෙන සිටින බව දැනගන්නා ලදී. ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප් සත්පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින් රහසින් ඇය අත්හැර දමන්න සිතාගත්තේය. එහෙත් ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටියදී ස්වාමින් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී,
1: දාවිද්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳවන මරියා පාවා ගන්නට බිය නොවන්න. මන්ද ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයන් අනුහසිනි. ඈ පුතෙකු බිහි කරන්නීය. උන්වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය. මන්ද සිය සෙනග ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමා නොය.
0: මේ සියල්ල සිදු වූයේ ස්වාමින් වහන්සේ දිවසිවරයා ලවා කියවූ කීම ඉටුවන පිණිසය. එනම්
2: මෙන්න කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නේය. උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත
0: යනුය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන් වහන්සේ අප සමගය යනුයි. ජෝසෙප් නින්දෙන් අවදි වූ විට ස්වාමින් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේය. ඒත් ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමග සහවාසයේ නොයෙදිනි. ඔහු උන්වහන්සේට ජේසුස් යන නාමය තැබුවා.

රෝස කුසුම දේව මාතාවන් ගෙනුවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දෙන්න විමසන්න දිමුතු රේඩියෝ ගරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 0577 32 65 133 0771 83 72 582

0: නවදිනක අරුණැල්ල තන මත පිණි දියකර හැරියේ යම් සේද දුක කඳුල දුරු කළා. පණනලට නව අරුතක් ලබා දී ගෙවන්නට මේ දිවිය සපලත්වෙන්. හදට කතා කරනා මේ හඬ දිමුතු රේඩියෝවයි.
1: Con un cittita

0: බයිබලය නොලියවුනා නං මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද. ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
1: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකි.
0: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාර පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.

0: පෙන්වීමකු මක්ද. අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද. එතර මේ වගේ විවිධාකාරි පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට ඒ වගේම ඉතා පුළුල් විදිහට ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුළින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
1: ඔබ ඒ සවන් දුන්නේ මාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි.
2: ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල. කතා කරන්න දුරකථන අංක 077 32 65 133 071 83 71

අපිව අහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුණු නිසා. අනේ ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බන සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

0: ගුවන් විදුලිනාලිකාවේ ප්‍රචාරය වන රෝස කුසුම දේවමාතාවන්ගේ නුවාණය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දිය හැක. විමසන්න ගරු අධ්‍යක්ෂපියතුමා, සුපුවත් ගුවන් විදුලිනාලිකාව දිමුතු පදනම පම්බල.
1: කතා කරන්න දුරකථන අංක 0777 327 133 0771 83 72.

රෝසකුසුම දේවමාතාවන්ගේ නුවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබරදායකත්වය ලබා දෙන්න විමසන්න දිමුතු රේඩියෝ ගරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 0772-63-133-071-83-582 දිනක රේඩියෝ සේ ඉරුම දින පූජායාලයට මෙතෙන් සිට සමන් දිය හැකිය.

0: Pi anangede putre anangede shudhatme anangede namen.
1: Amen.
0: Apage swamin vane Jesus Christun vahansege vara prasadaya devi pi anangge premaya shudhatme anangge sahabhagi kamat oba sielu dena samaga pavatiwa.
1: Oba samagada pavatiwa.
0: Premantini Jumanu swamin vahansege namen. ඔබ සිල් දෙනා ආදරෙන් සාදරෙන් මෙම දිව්‍ය පූජා යාගයට පිළිගන්න අතර ස්වාමින් වහන්සේ අපිව පසුතැවිල්ලකට කැඳවනවා මේ දිව්‍ය පූජා යාගයට වඩා සුසුස් ලෙසින් සහභාගී වීම සඳහා එසේනම් අපෙන් සුදෝ සභාවත් ස්වාමින් වහන්සේත් බලාපොරොත්තු වෙන මේ ගමන අපි පැමිණ තිබෙනවද එසෙත් නැත්නම් අපෙන් බොහෝ දේ අතපසු වී තිබෙනවාද කියලා පසුතැවිලි හදවතකින් යුක්තව අපෙන්ම අපි විමසා බලමු. සියලු බලති දෙවියන් වහන්සේට

0: අපි යඥා කරමු. කරුණාබරිත වූ දෙවි ස්වාමිනී, සකල යහපතානන් වන පියාණනි, උපවාසයෙන්ද යාඥාවෙන් හා ධර්ම ක්‍රියාවන් මගින්ද පාපේ හා ස්වාර්ථේ බැමිවලින් මිදීමට ඔබ අපට මඟ පෙන්වන සේක. අපේ අදමිටු බව අපි පිළිගනිමු. අපේ පව්බර අපි උසුලා ගනිමු. අපේ දුර්වලකම ගැන අප සිත් කලකිරෙන විට ඔබගේ දයාබර වරමින් අප දිරිගැන්ව මැනව උත්ථානයේ ආනන්දයේ කරාද අප ගෙන ගිය මැනව. මිකිදේ ඔබ ශුද්ධාත්මෙන් සමග එක්ම දිවෙන වෙරි සිටින්න ආවුද, රජකම් කරන්න ආවුද ඔබගේ පුත්‍රෝ අපගේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
1: ආමෙන්.
2: නික්ම යාම පොතෙන් උපුටාගත් කොටසකි. මෝසෙස් තම මාමණ්ඩියා වූ මිදියන්හි පූජක තැනවන ජෙත්‍රෝගේ එළු බැටළු පට්ටි රැකබලා ගනිමින් සිටියේය. ඔහු ඒ පට්ටි පාලුකරය හරහා දක්කාගෙන ගොස් හොරේබ් නම් දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කල සමිධානන් වහන්සේගේ දූතයා පඳුරක් මැගින් නැගුණු ගිනි ජාලාවක් ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිලී ගිය නමුත් එය නොදැවෙන බව දුටුවේය. මෝසෙස්, මේ පුදුමයකි, මම දැන් ඊට ලං වී පඳුර නොදැවෙන්නේ මන්ද කියා බලමි. තමාටම කියා ගත්තේය. ඔහු ඒ බලන පිණිස ඊට ලංවන බව සමිධානන් වහන්සේ දුටු විට දෙවියන් වහන්සේ පඳුර මැදින් මෝසෙස් මෝසෙස් කියා ඔහුට හඬ ගැසූසේක. ඔහුද මම මෙහියයි කීවේය. එවිට දෙවියන් වහන්සේ කතා කොට මෙතැනට ලං නොවන්න, නුඹේ පාදවලින් වහන් ගලවා දමන්න, නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකැයි වදාළසේක. තව දුරටත් උන්වහන්සේ කතා කරමින් නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මමය. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊසක්ගේ දෙවියන් වහන්සේද, ජාකොබ්ගේ දෙවියන් වහන්සේද මමයයි වදාළසේක. මෝසෙස්ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසා ගත්තේය. සමිධානන් වහන්සේ ඔහුට කතාකොට මෙසේ වදාළසේක. මිස්රයේ සිටින මාගේ සෙනගගේ දුක්ඛිත තත්වය මම දුටුවෙමි. ඔවුන්ගේ විදායකයන්ට විරුද්ධව නගින මොර ගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි. මිස්ර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා ඒ රටින් ඔවුන්ව පිට කරවා සාරවත් විශාල දේශයකට කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානි වරුන්ගේ හා හීති වරුන්ගේද, අමෝරි වරුන්ගේ හා පෙරෙස්සි වරුන්ගේද, හීවි වරුන්ගේ හා ජෙබේසි වරුන්ගේ දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි. එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතාකොට, එසේනම් මා ඊශ්‍රායෙල් සෙනග වෙත ගොස් නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූසේකැයි කීවිට, ඔවුන්ද උන්වහන්සේගේ නම කුමක්දැයි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කීවෙමින්ද ඇසීය. උන්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, මම වනාහි ස්වයම්භූ තැනන් වහන්සේ වෙමි. ස්වයම්භූ තැනන් වහන්සේ ඔබ වෙත මා එවූසේකැයි නුඹේ ඊශ්‍රායෙල් ජනයාට කිව යුතුයැයි වදාළසේක. තව දුරටත් ඔවුන් වහන්සේ මෝසෙස්ට කතා කරමින් මෙසේ වදාළසේක. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊශාක්ගේ දෙවියන් වහන්සේද, ජාකොබ්ගේ දෙවියන් වහන්සේද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිධානන් වහන්සේ ඔබ වෙත මා එවූසේකැයි කිව යුතුය. සදහටම මෙය මාගේ නාමය වේ. මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරයි. දේව වචනය නම් මෙසේය.
3: දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
1: ඔබගේ පිළිතුර සමිතානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණය.

මාගේ ආත්මය සමිඳුන් පසසන්න. හදපත්ලෙන්ම එතුමන්ගේ ශුද්ධ නාමය පසසන්න. මාගේ ආත්මය සමිඳුන් පසසන්න. එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.

මාගේ සියලු පාප කමා කරනසේක. මාගේ සියලු රෝග සුව කරනසේක. මාගේ ජීවිතය පාතාලයෙන් මුදාලනසේක. ප්‍රේමය හා දයාව නැමැති කිරුලෙන් මා සරසනසේක.

සාධාරණ ලෙස ක්‍රියා කරන සේක. පීඩිතයන්ට එතුමානෝ යුක්තිය ඉටු කරන සේක. සමිධානෝ ස්වකීය මාර්ග මෝසෙස්ටත් තම බලවත් ක්‍රියා ඊශ්‍රායෙල් සෙනගටත් දැක්වූ සේක.

දයාවෙන් පරිපූර්ණය. වහා නොකිපෙන සුළුය. අතිශයින්ම කරුණාවන්තය. මන්ද පොළවට ඉහලින් අහස උස්ව තිබෙන්නාක් මෙන් එතුමානන් කෙරෙහි කරුපිය පාන අයට එතුමානන්ගේ කරුණාව ඉමහත්ය.

0: පාවුලුතුමන් විසින් කොරෙන්තිවරුන්ට ලියන ලද පළමු හසුනෙන් කොටසකි. සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වේදැයි ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔවුහු සියල්ලෝම වලාකුලක මඟ පෙන්වීම ලැබූහ. ඔවුහු සියල්ලෝම රතු මුහුදින් එතර වූහ. සියල්ලෝම වලාකුලකද රතු මුහුදෙහිද මෝසෙස් සමග සහභාගී වීමට බෞතිස්මය ලැබූහ. සියල්ලෝම එකම අධ්‍යාත්මික ආහාරය අනුභව කළහ. එකම අධ්‍යාත්මික පෑන් පානය කළහ. ඔවුන් පානය කළේ ඔවුන් කැටුව ගිය දේව පර්වතයකිනි. ඒ පර්වතය නම් ක්‍රිස්තුන් වහන්සේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට දෙවියන් වහන්සේට ප්‍රසන්න වීමට නොහැකි විය. එපෙවින් ඔවුහු කාන්තාරයේදී විනාශ වූහ. ඔවුන් නපුරු දෙසට ඇලුම් කළාක් මෙන් අපත් නපුරු දෙසට ඇලුම් නොකරන පිණිස මේ සියල්ල සිදු වූයේ අපට පාඩමක් වශයෙනි. ඔවුන්ගෙන් සමහරෙකු මැසිවිලි කීවාක් මෙන් මැසිවිලි නොකියන්න. මැසිවිලි කීමෙන් ඔවුහු මාරයා විසින් විනාශ කරනු ලැබූහ. මේ සියල්ල ඔවුන්ට සිදු වූයේ පාඩමක් වන පිණිසය. ඒවා ලියන ලද්දේ යුකාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි. තමා ස්ථීරව සිටින්නේ යැයි සිතන්නා නොවැටෙන ලෙස පරිස්සම් වන්න. දේව වාක්‍ය මෙසේය.
1: දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
0: සුපවත් චයනද

එවක් පටන් ජේසුස් වහන්සේ දේශනා කරන්නට පටන්ගෙන මනස්ථාපනය වන්න ස්වර්ග රාජ්‍ය අසන්න කීය.

0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
1: ඔබ සමගද වනසේක්වා.
0: සුවිශේෂ කළ උක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය.
1: ස්වාමිනි, ඔබ වහන්සේට මහිමය වේවා.
0: ලූක් 13 පරිච්ඡේදයේ 1 වගන්තියේ සිට 9 වගන්තිය දක්වා සමහරෙක් ජේසුස් ස්වාමින් වහන්සේට කතා කොට පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේම යාග සමග මිශ්‍ර කළ අන්දම දැන් වූහ. උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ඒ ගලීලයන් එබඳු විපතක් වින්ද බැවින් ඔවුහු අන් හැමට වඩා පාපී වූහයි ඔබ සිතන්නහුද? එසේ නොවේ යයි මම ඔබට කියමි. පසුතැවි සිත් හරවා නොගත්තොත් ඔබ හැමද එසේම විනාශ වන්නෝය. සිලෝවම්හි බලකොටුව වැටි ඊට යටවී මල 18 දෙනා ජෙරුසලමෙහි විසූ අන් හැමට වඩා දුෂ්ට වූහයි ඔබ සිතන්නහුද? එසේ නොවේයි මම ඔබට කියමි. පසුතැවිලි වී සිත්

Elisoya anamut kisivak sambanoviye. Gasakapadamanna eya polowata barakwa tibiya yutte mandai kiye. ඔහු උත්තර දෙමින් ස්වාමිනි ඒ වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දත් තිබුණා වේ. ඉන්පසු ඵල දැරුවොත් හොඳය. එසේ නැත්නම් ඒ කපා දැමීමට පුළුවනැයි පැවසියයි වදාළසේක. සම්විධානන්ගේ ප්‍රේමී හා ගැලවීමේ සුද අස්න එසේය.

මම ප්‍රියාදර ප්‍රේමවන්තිනි, අද දවසේ දේව ප්‍රකාශන හරහා විශේෂයෙන්ම සුද්ධ වූ සුවිශේෂය හරහා දිව යන ප්‍රධාන තේමාවක් හැටියට අපට ගන්නට පුළුවන් වන්නේ, ස්වාමින් වහන්සේ මේ කාලය තුල විශේෂයෙන්ම ආධ්‍යාත්මික ඵලදායිත්වයකට අපව කැඳවන වගයි. අප වර්තමානයේ බෙහෙවින් භාවිත කරන වචන දෙකක් තමයි මේ ඵලදායිත්වය හා ධනාත්මක චින්තනය. බොහෝ විට අද සමාජයේ ඒ භාවිතා කරනු ලබන්නේ හුදෙක් භෞතික ලෞකික තලයක වුවද, ස්වාමින් වහන්සේ අපට අභියෝග කරන්නේ මේ ලෞකික භෞතික තලයට එහා ගිය තාවකාලික දෙයක් නැව සදාකාලික දෙයක්, දිකටම රඳා පවතින දෙයක් කෙරෙහි අපව යොමු කරන්නටයි. අනේ නිසා තමයි ස්වාමින් වහන්සේ පවතින ඵලයක් ගැන ජොම්තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්ති අපිට ප්‍රකාශ කරන්නේ. උන්වහන්සේ කියනවා, ඔබ මා තෝරා ගත්තේ නැත, මම ඔබ තෝරාපත් කෙලිමි. එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිසත්, පවතින ඵල දරන පිණිසත්. මම නැවත කියනවා, බොහෝ ඵල සහ පවතින, මෙලොකේට පමණක් නොවේ ඒ ලෝකයටත් පවතින ඵල දරන්නට ස්වාමින් වහන්සේ අපව කැඳවෙනවා. හැබැයි එසේ ඵල නොදරන අයට සිදුවන දේ ගැන තමයි අද සුද්ධ සුවිශේෂය අපිට මතක් කර දෙන්නේ. උන්වහන්සේ උපමාවක් වදාරමින් කියනවා, එක මිනිසෙක් හිටියා, ඔහුට මිදිවත්තක් තිබුණා, ඒ මිදිවත්තේ අත්තික්කා ගසක් තිබුණා. පුරා අවුරුදු 33ක් තිස්සේම මේ උයනේ අයිතිකාරයා යනවා ඵල හොයන්නට, ගසේ ගෙඩියක් හොයන්නට. මොකද වෙන්නේ, අවුරුදු 3ක් තිස්සේ ඔහුට ඵල ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මේ උයන් ගොව්ව අමතලා කියනවා, මේක කපලා දාන්න ඇති, වැඩක් නැහැ, ඵල නොදරන ගහක් මහ පොළොවටත් බරක්, ඒ නිසා මේක කපලා දාන්නට කියලා. ඊට පස්සේ අපි දන්නවා මේ උයන් ගොව්ව මැදිහත් වෙලා තව අවුරුද්දක් ඉල්ල ගන්නවා, පොර දාලා වතුර දාලා සස්ත්‍රික කරලා ඵල දරන්නට ඉඩ සලසන්නට. මේ පිළිබඳව අපි පස්සේ කතා කරමු. ඒ වගේම මේ උපමාව ගැන මෙනෙහි කරද්දී මට ස්වාමින් වහන්සේගේ තවත් වචනයක්, සිද්ධියක් මතක් වුණා. මේ අත්තික්කා ගසක් සම්බන්ධවම සුදව් ලූක්තුමා උන්වහන්සේගේ සුවිශේෂයේ 13 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට අපට සමාවෙන්න, මාක්තුමාගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ අපිට මෙසේ ප්‍රකාශ කරනවා. බෙතානිය පහු කරගෙන ස්වාමින් වහන්සේ ජෙරුසලමට යද්දී උන්වහන්සේට බඩගිනියනවා. එතකොට උන්වහන්සේ අත්තික්කා ගසක් දකිනවා. මේ අත්තික්කා ගස ළඟට උන්වහන්සේ ගමන් කරනවා, ගෙඩියක් කන්නට පුළුවන් වේදෝයි කියලා. කොළ පිරීලා තිබුණත්, කොළ තිබුණත් ඵල නැති ගසක් උන්වහන්සේ දැකලා කියනවා, මින් ඉදිරියට කවදාවත් කිසිම කෙනෙක් මේ ගසෙන් ඵල භුක්ති නොවිඳීත්වායි කියලා.

0: උන්වහන්සේ මේ ගසට සාප කරනවා. මොකද වෙන්නේ? පහුවෙන්දා නැවතත් ශ්‍රාවකයන් සමග මේ පාරේ ගමන් කරද්දී ශ්‍රාවකය දකිනවා සහ මුලින්ම මේ ගහ මැරිලා වියලිලා ගිහිල්ලා. ප්‍රේමවන්තේනි, මට මේක කියවද්දී පොඩි චකිතයක් ප්‍රහෙලිකාවක් ආවා. ඒ තමයි මෙතනදී කියනවා එදා ඒ ගහේ කොළ නොතිබුණේ මොනවා නිසාද? එය අත්තික්කා වාරය නොවුණු බැවිනි කියලා. පැහැදිලිවම ඒ වචනය ප්‍රකාශ කරනවා. ඒ අත්තික්කා වාරය නැති නිසා තමයි ඵල නොදැරුවේ. නමුත් ස්වාමින් වහන්සේ අසාධාරණ දෙයක් කළාදෝ කියන චකිතයක් මට මතුණා. මම යාඥාව තුල ස්වාමින් වහන්සේගෙන්ම විමසුවා. හරියට ඒ දවස ඇතුළතින්ම ලස්සන අත්දැකීමක් මට ලැබුණා. ඒ තමයි ස්වාමින් වහන්සේගේ වචනේ තුලින්ම, එනම් සුදු පාවුලතුමාගේ පොතේ තිමති වරුන්ට ලියු හසුනේ දෙවෙනි හසුනේ හතරවෙනි පරිච්ඡේදයේ දෙවෙනි වගන්තියේ මම මේ වචන කියෙව්වා. දේව වචනය දේශනා කරන්න කලටත් අකලටත් දේශනා කරන්න කලටත් අකලටත් එහි නිරතවන්න කියලා. එතකොට මෙතන ඒ ප්‍රශ්නයට මගේ මනසේ මතුවන ඒ සැකයට පිළිතුරක් උන්වහන්සේ දෙනවා. කලටත් අකලටත් අපි දෙවියන් වහන්සේගේ වචනයේ නිරත වෙන්නට ඕන. දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්නට, උන්වහන්සේගේ වචනේ ජීවත් වෙන්නට, උන්වහන්සේගේ වචනේ ජීවත් කරවන්නට අන් අයට උගන්වන්නට අපි මේ අපගේ කාලයේ ශ්‍රමය අපගේ හැකියාවන් ආයෝජනය කළ යුතු බව ස්වාමින් වහන්සේ මට ඉඟි කළා මේ වචනේ තුලින්. අපි ඵල දරන්නට නම් මෙන්න මම ඔබට යතුරු කීපයක් නැත්තම් රහස් කීපයක් දේව වචනේ ආලෝකයෙන්ම ඔබ සමග බෙදා ගන්නම්. ගීතාවලියේ හරිම ලස්සන පද පෙළක් පළවෙනි ගීයේ දෙවෙනි පදයේ සිට මෙසේ කියනවා. සමිඳුන්ගේ වචනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්ත වන්නේය. ඔහු ඇලදොල අද්දර සිටුවා ඇති නියම කලට පළදරන කොළපරවී නොයන ගසකට සමානය. ඔහු කරන සැමදේ සරුසාරවේ. අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ඒ ඵලදායීත්වය. මම කිව්වා වගේ අප කරන දේවල් සියල්ල සරුසාර වීම තමයි අපි හැමගේම අපේක්ෂාව. එහෙමනම් එහි රහස වන්නේ මොකක්ද? ස්වාමින් වහන්සේගේ වචනයෙහි ප්‍රබුද්ධිත වෙමින් ඒ දිවා රෑ දෙකී භාවනා කරන්නට අපට උන්වහන්සේ කියා දෙනවා. එසේ කරන අයගේ ඒ ඵලදායීත්වය. එතකොට මෙතනදි කියනවා නියම කලට ඒ වගේ කෙනෙක් ඵල දරනවා ඔහුගේ ජීවිතයේ සියල්ල සරුසාර වෙනවයි කියලා. බලන්න අපි නමෝ මරිය කියනවා ඔබගේ ස්ත්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දා උමේ. බලන්න මරියාවන් එවන් වාසනාවක් ලැබුවේ ඒ ඵලය තමගේ කුසෙහි දරාගත්තේ ඊට පෙර ඒ වචනේ තමගේ සිත්හි නිදන් කරගත්ත නිසයි කියලා. මේ වචනේ තමගේ සිත්හි නිදන් කරගෙන ඒ ගැන නිරන්තරයෙන් මෙනෙහි කළයි කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ ලුක්තුමාගේ සුවිශේෂයේ දෙවෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියෙන් අපට ප්‍රකාශ කරනවා. අපි තවදුරටත් ගියොත් මේ දෙවෙනි රහස ස්වාමීන් වහන්සේ තුල ආධ්‍යාත්මිකව ඵල දැරීමට මෙන්න අපට කියනවා. ජෙරමියා දිවස්සිවරයා 17 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට හරිම ලස්සනයි ඒ වචනයත්. උන්වහන්සේ කියනවා මිනිසුන් කෙරෙහිත් මිය යන සුළු ශරීර කෙරෙහිත් නොව ස්වාමින් වහන්සේ කෙරෙහි තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තේකි. එතකොට අපි අද සාමාන්‍ය පෙළඹවීම වෙන්නේ අපි මිනිසුන් කෙරෙහි, සම්පත් පුද්ගලයින් කෙරෙහි, ධනයේ බලයේ තියෙන අය කෙරෙහි විශ්වාස කිරීම. ඒ වගේම අපගේම සුව ශක්තිය, අපගේ ශරීරයේ, මනසේ, බුද්ධියේ ශක්තිය කෙරෙහි අපි යැපීම. එසේ නොව ස්වාමින් වහන්සේ කෙරෙහි තමාගේ පූර්ණ විශ්වාසයේ බලාපොරොත්තුව ප්‍රේමය තියෙන අයට මොකද්ද වෙන්නේ කියලා මෙන්න අපිට අටවෙනි පදේ කියනවා. ඔහු ගන්නියුරේ සිටුවා ඇති, ගඟටම මුල් ඇද ඇති, ගිම්හානේට කිසි බියක් නැති, කොළ පරවියාමක් නැති, නියඟ කාලය ගැන කරදර නැති, බලන්න නොනැවති දිගටම පළදාවක් ඇති ගසක් හා සමාන වේ. අර ඉස්තර වෙලා පදේ කියනවා නියම කලට, නමුත් ඊටත් වඩා ඔබ්බට ගිහිල්ලා කියනවා නොනැවති පළදරන ගසක් බවට පත් වෙනවා. එතකොට ස්වාමින් වහන්සේගේ වචනේ තුල පළදරන කෙනෙක්, උන්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාස කරන කෙනෙක් 24 පැයක් 7 දවසක් සතියට පළදරන බව තමයි අපිට මේ වචනයෙන් ප්‍රකාශ කරන්න. බලන්න හරිම බලගත්ු ලස්සන වචනයක් අපිට උන්වහන්සේගේ වචනේ තුලින්ම අනාවරණය කරනවා. අපි යමු තවදුරටත් මේ තවත් රහසක්. සෙකරියා දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ 4 පරිච්ඡේදයේ 6 වගන්ති අපිට මතක් කර දෙනවා. එතකොට මේ සෙකරියා දිවස් ප්‍රසාදිවරයාට දෙවදූතේ ස්වාමින් වහන්සේගේ දූතයා දර්ශන වෙලා කියනවා මේ සෙරුබාබෙල් නැමැති රජට ප්‍රකාශ කරන්නට කියලා, මේ පොරොන්දුව දානය කරන්නට කියලා. මොකද්ද පොරොන්දුව? නුඹට ජය අත්වන්නේ සේනා බලෙන්වත් සුව ශක්තියෙන්වත් නොව මාගේ ආත්මානුභාවයෙන්ය. රජෙකුගේ ශක්තිය වන්නේ ප්‍රේමවන්තීනි තම සේනා බලයයි. නමුත් ස්වාමින් වහන්සේ කියනවා ඒ සේනා බලය කෙරෙහි විශ්වාස කරන්න එපා. තමා ප්‍රගුණ කරගත්ත තමාගේ ශක්තියින් කුසලතා, තමාගේ බාහු දේහය ගැන විශ්වාස කරන්නට එපා. ඒ සියල්ලට වඩා මගේ ස්වාමින් වහන්සේ මේ සුදු ආත්මයන් කෙරෙහි විශ්වාස කරන්න කියලා. 7 පදේ කියනවා විශාල කන්දක් උවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේය. බලන්න ආත්මයන් තුල අපි ආධ්‍යාත්මිකව පළදරන ආකාරය ගැන ලස්සනට අපිට ප්‍රකාශ කරනවා ගලාතිවරුන්ට ලියු හස්ුනේ 5 පරිච්ඡේදයේ 22 වගන්තිය. එහෙත් ආත්මයන්න් වහන්සේ කරුණකටගෙන ඇතිවන ප්‍රතිඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, ආත්ම දමනේ හා මුර්දුකම යන මේවාය කියලා. එතකොට ඵල 9 ගැන ශුද්ධාත්මන වහන්සේගේ මඟ පෙන්වීම අනුව හැසිරෙන සියලු දෙනා මේ ඵල දරන බව අපිට ප්‍රකාශ කරනවා. ඒක නිසා අපේ සුව ශක්තියෙන් අන් අයගේ සහයෙන් කරන්න බැරි බොහෝ දේවල් අපි ආත්මයන්න් වහන්සේ කෙරෙහි රඳා පවතිනවා නම්, උන්වහන්සේගේ දීමනා අපි ලබා ගන්නවා නම් අපට අයත් වෙන බව මේ වචනයෙන් අපිට ප්‍රකාශ කරනවා. එසේනම් අපි කිව්වා වචනේ තුල ස්වාමින් වහන්සේ කෙරෙහි ගැඹුරු විශ්වාසයක් ඇතුව ආත්මයන්ගේ මඟ පෙන්වීම අනුව හැසිරුණොතින් අද රම්මි තාත්තේ පුතේ දුවේ අපගේ ජීවිත ඵල දරනවා. ඇත්තෙන්ම අපි ලොකු අරගලයක යෙදෙන්නේ මේ උවදුරු සමය තුල, විශේෂයෙන්ම ආර්ථික අවපාතයකට, විශාල නස්පැත්තියකට අපගේ දේශය ඇද වැටිලා තිබෙනා වූ මෙවන් අභාග්‍ය සම්පන්න කාලයක් තුල අපි ඊටාම දුෂ්කර උවදුරු සමයක් තුල අපි ජීවත් වෙන්නේ. ඒ වගේම යක්ෂයාගේ, ලෝකයාගේ, මාංශයාගේ ග්‍රහණයට හසු වෙලා අපි ආධ්‍යාත්මික ලොකු අරගලයක යෙදෙන නපුරා සමග පොරබදින කුරිරු සටනක යෙදෙන කාලයක් මේක. ස්වාමින් වහන්සේත් එසේම නපුරා සමග සටන් කළා. විශේෂයෙන්ම ලුක්තුමාගේ සුවිශේෂයේ හතරවෙනි පරිච්ඡේදයේ පළවෙනි දෙවෙනි වගන්තිවලදී අපිට ප්‍රකාශ කරනවා ජේසුස් ස්වාමින් වහන්සේ ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව ජෝර්දානින් ආපසු ආවිට ආත්මයන් වහන්සේ විසින් උන්වහන්සේ පාලු කරයට ගෙන යනු ලැබූසේක. එතකොට ශුද්ධාත්මයන් වහන්සේට ජේසුස් ස්වාමින් වහන්සේ ඉඩ දුන්නා උන්වහන්සේව රැගෙන යන්නට ඒ පාලු කරයට ඒ මහා මෙහෙවරට ඒ ප්‍රසිද්ධ ජීවිතයට සූදානම් කිරීම සඳහා. මෙහිදී දින 40ක් මුළුල්ලේ උන්වහන්සේ පරීක්ෂා කරනු ලැබූසේක. එතකොට දින 40ක් පුරාම ඒ අවසාන මොහොතේදී පමණක් නෙවෙයි ලූක්තුමා ප්‍රකාශ කරනවා දින 40 පුරාම යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබුවා. ප්‍රේමන්තේනි යක්ෂයා අපි කියනවා පුදුම යකෙක් කියලා. මේ යක්ෂයා අපි ළඟට එන්නේ එදා ජේසු ළඟට ආවෙත් අනාරාධිතවයි. ශුද්ධාත්මනන්ව කැඳවගෙන ඒ පාලුකරට යන ජේසු මෙන්න අනාරාධිතව යක්ෂයත් ඇවිල්ලා මුළු කාලය ඇතුළතදීම යක්ෂයා පරීක්ෂා කරනවා ස්වාමින් වහන්සේව. ඒක අපිට සසඳන්නට පුළුවන් මම බොහෝ විට කියන කතාවක් තමයි මල් පැලේ වල් පැලේ කතාව. බලන්න අපේ අම්මලා අපේ ගෑනු අය මල් පෝච්චියක් අරගෙන ඒකට පෝර දාලා වතුර දාලා අපි රෝස පැලයක් හිටවනවා. මේ එක මල් පැලයක් හිටවපුවම මෙන්න තව සති දෙකක් යද්දි වල් පැල ගොඩක්. මල් පැල එකයි වල් පැල ගොඩයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ රසය උරාගෙන මේ මල් පැලේටත් වඩා ඒ වල් පැල රාශියක් ඉබේම වැඩිලා අර මල් පැලේ දුර්වල වෙලා අනිත් ඒවා මනවින් පෝෂණය වෙලා. මේක තමයි ඇත්ත, මේක තමයි සත්‍ය. අපි මේ කාලය තුලදී අපේ දුගුණ නසන්නට උත්සාහ කරද්දී අපි සුගුණ වඩන්නට උත්සාහ කරද්දී අපි මොනතරම් සටනක අපි කොපමණ අමාරු අත්දැකීමකට මේ කාලේ ළඟා වෙනවද කියලා ඔබයි මමයි දන්නවා ප්‍රේමවන්තේනි. එනිසා අපි මේ ස්වාමින් වහන්සේට මේ පරීක්ෂා ජය ගන්නට පුළුවන් වුණේ කුමක් නිසාද? ශුද්ධාත්මනන් වහන්සේ එතන හිටියා. නිරාහාරයෙන් උන්වහන්සේ ගත කළා. ගැඹුරු යාඥාවක යෙදුණා. දේව වචනේ මෙනෙහි කළා. අන්න ඒ නිසා තමයි යක්ෂයාගේ පරීක්ෂාවන් ජයගන්නට මේ වචනේ නැමැති දෙමුහත් කඩුව පාවිච්චි කරලා නපුරාව පරාජය කරන්නට ජේසුස් ස්වාමින් වහන්සේට පුළුවන් වුණේ. අවසාන වශයෙන් මේ පළදැරීම කොයි ආකාරයෙන් සිදුවේ යුතුද කියන එක සුදෝ ජාන්තුමාගේ සුවිශේෂී 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය එපමණක් නොව 4-5, 7-8 කියන ඒ වගන්ති වලින් අපට මනවින් පැහැදිලි වෙනවා. මිදිවැල මමය ඔබෙහි අතුය. යමෙක් මා තුල සිටින්නේද මම ඔහු තුල සිටිම්ද ඒ තැනැත්තේ බොහෝ ඵලදරයි. මන්ද මගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය. මෙහා සමානම පදයක් තමයි 4 වෙනි පදේ. මා තුල සිටින්න මමද ඔබ තුල සිටිමි. අත්ත මිදිවැලට යාවී නැත්නම් වෙන්ව පළදරන්නට ඊට නොහැකිසේ. ඔබ මාහා ඒකාබද්ධ නොවන්නහුනම් පළදැරීමට ඔබට නොහැකිය. ඔබ මා තුල සිටින්නහුනම් මාගේ වචනය ඔබ තුල පවතී නම් ඔබ කැමති දෙයක් ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. එසේනම් ස්වාමින් වහන්සේහා එකට බද්ධ වුණොත් උන්වහන්සේ හා උන්වහන්සේ තුල ජීවත් වුණොත් පමණයි අපට සැබවින් ඵල දරන්නට පුළුවන්. එතකොට එසේ අපි ඵල දරුවොතින් තමයි 8 වෙනි පදයට අනුව කියන්නේ පියාණන් වහන්සේව මහිමේට අපට පමුණුවනු ලබන්නට පුළුවන් වන්නේ. මගේ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන්නේ ඔබ බොහෝසේ ඵල ධර්මින් මාගේ ශ්‍රාවකීන් වීමෙන්ය. එහෙමනම් ප්‍රේමන්තිනි අපි දවස් 20ක් මෙසේ පැමිණ තිබෙනවා මේ ධර්ම විවේකයේ 40 දින ධර්ම විවේකයේ මේ පාළු කර අත්දැකීමේ එහෙමනම් අපට මේ වචනේ ආලෝකයෙන් මේ වෙද්දි වැටහෙනවා ඇති අපි ඇත්තෙන්ම ඵල දරණ කිතුනුවන් නෙමෙයි කිස්තු ශ්‍රාවකෙයින් නෙමෙයි කියලා අපතුල බොහෝ විට ආධ්‍යාත්මික වඳ භාවයක් අපි අත්දකිනවා වඳ භාවයක් කියන්නේ විවාහ ජීවිතයක් තුල දරුපලක් නොමැති අය වඳයි කියලා අපි කියනවා බොහෝ විට කිතුණු අපිත් වඳයි ආධ්‍යාත්මිකව බොහෝ විට අපි ඵල දරන්නේ නැහැ එමනම් මේ කාලය තුලදී මා සිචිනා තන සිට මා සිටිය යුනු යුතු තැනට සංක්‍රමණයක් වීමට ගමනක් පසු කර යාමට මේ තැබෑ අරුත වන්නේ ඒ බැවින් අපි සිචිනා තනින් සිටිය යුතු තැනට වෙනස් වීමක් කළ යුතුයි ප්‍රේමන්තේනි එහෙමනම් මේ ප්‍රසාද ජනක කාලය තුලදී අපි ඒ ගමන සැබෑ ඵල දැරීමක් කරන්නට අදිෂ්ඨාන කරගනිමු අවසාන වශයෙන් අපි කිව්වා මේ අර මැදිහත් වීම කරනවා මේ උයන් ගොව්වා අපටත් මේ මොහොතේ අප දේශයේ ඇද වැටී තිබෙනා මේ කාලකන්ණි තත්වයේ අපගේ දේශපාලන නායකත්වයේ පාපයේ ශාපයේ අපි සියලු දෙනාම අද භුක්ති විඳිමින් තිබෙනව මේ අභාග්‍ය සම්පන්න කාලය තුල අපිට ස්වාමින් වහන්සේ බලගත්ු මැදිහත් වීමක් කරන්නට ඉල්ලා සිටිනවා එසේනම් දෙක වංශාවලියේ 7:14 වගන්තිය උන්වහන්සේ අපිට මෙසේ ප්‍රකාශ කරනවා මාගේ නාමයේ දරණ මාගේ සෙනග බැගෑපත් වී යාඥා කර මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාඥා අසා ඔවුන්ගේ පව් කමා කර ඔවුන්ගේ දේශය සුවපත් කරන්නෙමි හරිම බලගත්ු පොරොන්දුවක් උන්වහන්සේ දෙන්නේ එහෙමනම් කිතුණු අපට ලොකු භූමිකාවක් තියෙනවා උන්වහන්සේගේ නාමයේ දරණ කිතුණු අපි සුළුතරයක් වුණත් අපිට පුළුවන් මේ දේශයට සුවය අත්පත් කර දෙන්නට එදා උයන් ගොව්වා මැදිහත් වුණා වගේ තව වසරක් දෙන්නට කියලා ස්වාමින් වහන්සේ අපිට දෙන්නේ අර එක සෙකන්ඩ් චාන්ස් එකක් විතරක් නෙමෙයි උන්වහන්සේගේ දයාව කරුණාව කොන්දේසි විරහිතව අපරිමිතව අපට ලැබෙනවා ප්‍රේමවන්තේනි එසේනම් අපගේ භූමිකාව වෙන්නේ බැගෑපත්ව පසුතැවිලි වෙලා උන්වහන්සේට යාඥා කරලා අපේ නපුරු මාර්ගවලින් මේ කාලය තුලදී අපි ඉවත් වුණොත් ස්වාමින් වහන්සේ පොරොන්දු වෙනවා අපගේ දේශයේ පව් කමා කරලා අපගේ දේශයට සුවයක් දානය කරන්නට අපි මොහොතක් නිහඬව යාඥා කරමු ජීවමාන වූ ස්වාමිනි අපි ඔබ වහන්සේගේ වචනේ මෙසේ මෙනෙහි කරන්නට අවස්ථාව ලබා දීම ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ඒ වගේම අපි කිතුණුවන් හැටියට ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ ඵල දැරීම වෙනුවට වඳ භාවයෙන් යුක්තව අපි අන්ධමන්දව ජීවත් වෙනවීම ගැන අපි කනගාටු වෙනවා අපි පසුතැවිලි වෙනවා අපගේ ජීවිතය වෙනස් කරගන්නට විශේෂයෙන්ම ශුද්ධාත්මනන් වහන්සේ තුල ඵල දරන්නට සුද වූ ස්වාමිනි අපට අවශ්‍ය වර ප්‍රසාදය නොමදව දානය කළ මැනව දනු සදහටත් ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරවයත් මහිමයත් වන්දනාවත් ප්‍රශංසාවත් අත් වේවා ආමෙන්. එකම දෙවියන් කෙරෙහි මම විශ්වාස කරමි. ආසා පොළොවද පෙනෙන්න පිණිසියල්ලද මම වදාළ සියලු පතිපියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ඒක ජනත පුත්‍රයානන්ද එකම ස්වාමීන් වහන්සේ ජේසුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලකටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මව නොලැබ පියාණන් වහන්සේ සමග එකම බවත්ව ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියලු මවුන් ලැබුවේය. මිනිස් අපෝදෙසාද අපගේ මුදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍නි මරියාවන්ගේ මිනිස් බවගෙන
1: ඔවුන් වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද ඔවුන් වහන්සේ අපෝ දෙසා පෝන්සිය පිලාත් යටතේ කුරුසයන ගැසනු ලැබ මරණයේ වේදනා විඳ උකුත් වී තැන්පත් කරනු ලැබූසේක. ශුද්ධලිවිලි පරිදි ඔවුන් වහන්සේ තුන්වනදා උත්තාන වූසේක. ඔවුන් වහන්සේ ස්වර්ගාරෝහණව පියරන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මළුන්ද විශ්වය කරන්නට ඔවුන් වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. ඔවුන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැතේය. පියරන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සම්විධානන්ද ජීවදායක ආනන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියානන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබන සේක. ඔවුන් වහන්සේ දිවසවරුන් මගින් කතා කළ සේක. අපොස්තුලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධෝ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මළුන්ගේ නැවත නැගිටීමද මත පැමිණ සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්.
0: ස්වාමින් වහන්සේගේ වචනයට අපි සවන් දුන්නා. දැන් උන්වහන්සේ අපගේ වචනයට සවන් දීමට සූදානම්. එම නිසා බැගෑසිතින් යුක්තව අපගේ ඉල්ලීම් උන්වහන්සේගේ පාමුල තබමු.
2: ආදර දෙවි පියාණනි, තුලාන්ත වරප්‍රසාදයන් ළඟා කර ගැනීමට අප සියලු දෙනා මෙහෙවන්නට ශුද්ධ වූ සභාවේ එඩේරිකත්වය දරන සියලු දෙනාට හැකිවන පිණිසද
3: ස්වාමිනි අපකරණ යාඥා සාවදාල මැනව.
2: ආදර දෙවි පියාණනි, සැබෑ සිත් හැරීමක් තුල තම වගකීම් නිසියාකාරයෙන් අවබෝධ කරගෙන අප රට වැසියන්ට සරණ වෙමින් ඇති නැති පරතරය තුරන් කරමින් එකලෙස සතුටින් දිවි ගෙවීමට අවශ්‍ය පරිසරයක් සකස් කිරීමටද
3: ස්වාමිනි අපකරණ යාඥා සාවදාල මැනව.
2: සෞබලති දෙවි සමිඳුනි, සැබෑ මනස්ථාපනයක් තුළින් ජීවිත වෙනසක් අත්දැක දෙවිඳුන් ප්‍රේමයට සාක්ෂි දරමින් විශ්වාසවන්ත කිතුණු ජීවිතයක් ගත කිරීමට අවැසි වරම් දානීය කරන පිණිසද
3: ස්වාමිනි අපකරණ යාඥා සාවදාල මැනව.
2: ආදර දෙවි පියාණනි, මෙම දිව්‍ය පූජා යාගය විකාශය කිරීම සඳහා බැතිබර දායකත්වය සපයන අය සහ එම පවුල්වල සියලු දෙනාද ඔබ වහන්සේගේ වරම් සහ වරප්‍රසාදයන්ගෙන් පූර්ණ කරන පිණිසද
3: ස්වාමී අපකරණ යාඥා සාවදාල මැනව.
0: ඉල්ලන්න ඔබට ලැබින්නේ ස්වයන් ඔබට සම්බවන්නේ තට්ටු කරන්න ඔබට අරිනු ලබන්නේ අය වදාලා වූ ස්වාමිනි, ඔබාන්සේ කෙරෙහි විශ්වාසයෙන් බලාපොරොත්තුවෙන් හා ප්‍රේමින් ඉතුරුව ඔබගේ දරුවන් ඔබගේ පාමුල තැබූ මේ යාඥාවලට සවන් දී වදාල මැනව. ඔබාන්සේ සදහටම වැජබින සේක රජකම් කරන සේක.
3: ආමෙන්.
0: ලෝකාග්‍ර දෙවි ස්වාමිනිය, අප ඔබට පුදන මේ පූපේ ඔබගේ මහත් දැනුම ලබා ගත්තෙහිඳ, පොළවේ සරුසාරයෙන් සහ මනුෂ්‍ය ශ්‍රමයෙන් සෑදුණු හිඳ, අප සඳහා ජීවනදායක පූපේ බවට පත්වන හිඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.
3: තෙරුවන් වහන්සේට සදා ප්‍රශංසා වේවා.
0: ලෝකාග්‍ර දෙවි ස්වාමිනිය, අප ඔබට පුදන මේ මිදිවිස ඔබගේ මහත් දැනුම ඔබ ලබා ගත්තෙහිඳ, මිදිවැලේ පළදාවෙන්ද මනුෂ්‍ය ශ්‍රමයෙන්ද සෑදුණු හිඳ අපි සඳහා ආත්මික පාණේ බාට පත්වන හේඳු වහන්සේට ප්‍රශංසා වේවා.
3: දිව්‍යන් වහන්සේට සදා ප්‍රශංසා වේවා.
0: සහෝදරනි මාත්‍යබත් ස්වාමින් වහන්සේට පුද දෙනමේ මෙයාගේ උන්වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න.
3: ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධෝ සභාවට ප්‍රයෝජනයට සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා.
0: දෙවි ස්වාමිනි, මේ ආගේ මගින් අප කෙරෙහි පැහැදී අප පව්කමා කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටින අපට අපගේ සහෝදරයන්ගේ වැරදි කමා කිරීමටද පිහිට වූ මැනව ඔබාන්සේ සදහටම වැජබෙන සේක රජකම් කරන සේක.
3: ආමෙන්.
0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
3: ඔබ සමගද වනසේක්වා.
0: ඔබගේ සිත් යොමු කරන්න.
3: ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු.
0: අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු.
3: ඒ යෝග්‍ය වූද යුතුවද ක්‍රියාවකි.
0: පරිශුද්ධ පියාණනි, සියලු බල සදාන්තන දෙවියනි, අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තැනීද අපි වහන්සේට තුති බෙදීම සැබවින්ම යෝග්‍ය යුතුවේ සාධාරණයේ ගැලවීම දායකය. ඔවුන් වහන්සේ ඒ සමරිතානු වනිතාවන්ගෙන් පානය කිරීමට ජලය ඉල්ලමින් ඇය තුළ විශ්වාසය ආලෝකය බිහි කළ සේක. ඇය තුළ විශ්වාසය ජනිත කිරීමට උන්වහන්සේ තුළ වූ පිපාසය මගින් ඔබවහන්සේගේ ප්‍රේමයේ ගින්නෙන් ඇගේ හදවත් දැල් වූ සේක. එයින් සුද්ධ වූ සුරදූතයින්ද ස්වර්ගවාසීන්ද සමග අපිදු මෙසේ එක්වෙමු.
3: සුවිශ

0: जय श्री वेवा।
1: इसे स्वामिनी ओब सबबिन्म सुविशुद्धे सिलु सुविशुद्धतावे उल्पत वहांसे में एहिन वहांसे के आत्मनंगे अनुभावेन मे पांडु परिशुद्धवत करण में नपियादि अपे से अदुने मे पांडु अपुदेसा अपे स्वामिन वने येशुस क्रिस्तुन वहांसे के श्री शरीरयात श्री रुधिरयात बावट पत्वनु संदहाय उन्वहांसे दुख सहित मरणेट सिय कैमेत्तेन කැමැත්තෙන් පවරා දීමට පෙර පුපේ රගෙන වහන්සේට තුති පුදා ඒ කඩා මෙසේ කීමින් සිය ශ්‍රාවකෙන්ට දුන්සේක ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජනයේ වැළඳු පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි පෞකමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරුණු ලබන්නේ මාස්සී කිරීම පිණිස මෙය සිදු කරන්නේ

0: अपविश्वास करना भी रहस्य प्रकाश कर्म।
1: स्वामी वंश्य कुतो सेक, स्वामी वंश्य उतानु सेक, स्वामिनी वंश्य नवत वडिन सेक।
0: एहिन प्यानिनी उन्वांसिगे मरण्यात् उत्तान्यात् सीपत् कर्मिन जीवनदायक फूप्यात् गैलवीमदायक कुशलानात् अपि ओबट पुद करमु। ओब हम मे सिटिमिन ओबट सेवे करन्नट अपि सुदुस्सन वचनेन सैलकीम गैन अपि ओबट तुति पुदमु। ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතව ආයද සිටිමු. ස්වාමිනී මුල්ලොවේ පැතර පවත්නා ඔබගේ සුද වූ ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප ශුද්ධෝත්තම පියානන්ද, මැල්කම් රංජිත් නැමැති අප අගරද ගුරුතුමන්ද සකල පූජක පිරිසද සමගීම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වන මැනව. උත්තානීය බලාපොරොත්තු ඇතුව මේ ගිය අපගේ සහෝදර සහෝදරියන්ද, ඔබගේ දයනුකම්පාව කරේ විශ්වාසයේ තබමින් නැස්නුවන් කුත්සියලන්ද සීකර, ඔබගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට උන් කැඳවාගත් මැනව. අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව. භාග්‍යවත් දේමාතාවන කනිමරියාවන්ද, භාග්‍යවත් අපොස්තුළුවරුන්ද, එක් එක් කාලයන්හි ඔබගේ කැමැත්ත ඉටු කළ සියලු ශුද්ධවන්තයින්ද සමග අපිට සදා ජීවනයේට සහභාගී වීමට සුදුසන් කළ මැනව. තවද උන් හා සමග ඔබට ප්‍රශංසා කිරීමටද, ඔබගේ මහිමය වර්ණනා කිරීමටද, ඔබගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද සියලු බලතේ දෙවි පියාණනි, ශුද්ධාත්මයන් හා සමග එක් වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමය

0: ස්වාමින් වහන්සේම ඉගැන් වූ යාඥාවෙන් අපි පියාණන් වහන්සේට මෙසේ ප්‍රශංසා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ හිමිනුලෙදිට වේවා. අපගේ දිනදා භෝජනය අද අප දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන්, අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව.
1: ස්වාමිනී, සියලු හැපතින් අප මුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමයේ සතුට උදා කරන මෙන්ද අපි අයදිමු. එවිට ඔබගේ කරුණාවර පීට ලැබ නිරතුරු පාපයෙන් මිදී සෑම කරදර ප්‍රශ්න වේදනා පාප පරීක්ෂා ජීවිත අභියෝග හා විශේෂයෙන්ම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු.
2: රාජ්‍යයද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ.
1: සාමය ඔබ සමග තබා යමී මාගේ සාමය ඔබට දෙමිස්වකී ශ්‍රාවකී නමතව දාළ ඔබ වහන්සේ. අපගේ පාපයන් උත්කා ඔබගේ සභාවේ විශ්වාසය සලකා ඔබගේ කැමැත්ත පරිදිම සභාවට සාමයත් සමගියත් දානය කරන්නට කරුණා කළ මැනව ඔබ සදාටම වැජබිනිසේක රජකම් කරන සේක. ස්වාමීන් වහන්සේගේ සාමය හා සමාදානය ඔබ සමග පවතිවා.
2: ඔබ සමගද පවතිවා.
1: අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින
2: දේවාජපාලකයාණනි, අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාජපාලකයාණනි, අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාජපාලකයාණනි, අපට සාමය දුන මැනව.
1: මෙන්න දේවාජ බාලකයානු, මෙන්න ලොවේ පව් හරින තැනන් වහන්සේ, මෙන්න පසුතැවිල්ලක් තුලින් ස්වාමින් වහන්සේගේ වචනේ මෙනෙහි කරමින් පල දරන්නට අපට අද දවසේ කැඳවීමක් දානය කළ ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ භෝජනයේ වළඳා එයින් ශක්තිමත් වී සැබෑ කිතුනු ශ්‍රාවකයන් ලෙස ජීවත් වන්නෝ සැබවින්ම භාග්‍යවන්තයෝය.
2: ස්වාමිනි, ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුව වන්නේය.
1: සුනාංශගේ ශ්‍රී සර්වේ හංශ්‍රී සදා ජීවිතයට
3: ආත්මික ආකාරයෙන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආඥාව සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි, මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසු සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්.

0: අපි යාඥා කරමු. දෙවි සමිඳුනි, මේ ප්‍රසාද නිධානයට හවුල් වීම තුලින් ඔබ වහන්සේගේ කමාව අපි ලබා ගතිමු. සාමයෙන් හා එකමුතු කමින් අප සැම එක් කළ මැනව නිකිද අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා.
1: ආමෙන්.
0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
1: ඔබ සමගද වනසේක්වා.
0: සර්වබලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියානෝද, පුත්‍රයානෝද, ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන සාමෙන් හා ප්‍රෙමින් යුතුව ජීවත් වන්න.
1: දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා.
0: මේ දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙන ඒම සඳහා බැතිබර දායකත්වයේ පිදු ඒ සියලු දෙනාටත්, එයාගේ පවුල්වල සියලු දෙනාටත් අපගේ හදපිරි කෘතවේදීත්වයේ පුදන අතර ඇයට ස්වාමින්වහන්සේගේ ආශිර්වාදේ බහුලව අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම ඔබ සිටින තැන සිට මෙම නාලිකාව මගින් අප පැවැත්වූ එම දිව්‍ය පූජාවට සහභාගී වූ සියලු දෙනාටත් ස්වාමින් වහන්සේගේ ආශිර්වාදේ බහුලව ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.
2: ඔබ ඒ සවන් දුන්නේ ගරු ජෝඩ් නික්ලස් පියතුමා විසින් තේවත්ත දෙව්මැදුරේදී පසුගිය දිනක පවත්වන ලද ඉරුදින දිව්‍ය පූජා යාගයටයි. පටිගත කළේ සුනිල් ප්‍රනාන්දු. ඔබට කතා කළ මම රජිත කියලා. ඔබ සැමට ජේසු පිහිටයි.

රස විඳින්න, සතුටු වෙන්න, විනෝද වෙන්න. අන්න එතන තමයි තියෙන වැදගත්කම. අන්නේ වැදගත්කම ගැන හිතන ඔයාට අහන්න ඕනම රේඩියෝ එකක් තමයි දිමුතු රේඩියෝ. ගීත රසය දැනෙන හැදෑවක ඔබටත් එකතු වෙන්න අපි ආරාධනා කරනවා. දිමුතු රේඩියෝ.

ලොවවතා සැරිසරන දිමුතු රේඩියෝ කිතුණුගේ වැඩසටහන සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දී හැකිය. විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල. කතා කරන්න දුරකථන අංක 0772 65 133 0781 83 71 582. චාර්ල්ස් තෝමස් සමග නුවන් දිගසේනාරත්න. ගී පද රචනය පෝල් ප්‍රනාන්දු පියතුමා. සංගීත අධ්‍යක්ෂණය ස්ටැන්ලි පීරිස්.

ගායනය චාල්ස් තෝමස් සමඟ නුවන් දිගසේ නරත්න. ඔබ මේ සවන් දෙන්නේ දිමුතු රේඩියෝ නාලිකාවටයි. ජේසුනි ඔබ ඉස්සර වෙලා. ගායනය චාල්ස් තෝමස් සමඟ නුවන් දිගසේ නරත්න. ගී පද රචනය පෝල් ප්‍රනාන්දු පියතුමා. සංගීත අධ්‍යක්ෂණය ස්ටැන්ලි පීරිස්.

ගායනය චාල්ස් තෝමස් සමඟ නුවන් දිගසේ නරත්න. ඔබ මේ සවන් දෙන්නේ දිමුතු රේඩියෝ නාලිකාවටයි. දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපි සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත් සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිතරම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනය කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

නවදිනක අරුණැල්ල තන මත පිණි දියකර හැරියේ යම් සේද දුක කඳුල දුරු කළා. පණනලට නව අරුතක් ලබා දී ගෙවන්නට මේ දිවිය සපලත්වෙන්. හදට කතා කරනා මේ හඬ දිමුතු රේඩියෝවයි.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන ජීවිතය පිළිබඳව කතා කරන්නේ හැමදාමත් අපි එක විදිහට ඉන්නේ නැහැ. පුංචි කාලේ ලදරුවෙක් විදිහට, ඊට පස්සේ ළමා අවදි, ඊට පස්සේ අපි එනවා අපේ තරුණ අවදියට. තරුණ අවදියෙන් පස්සේ අපි ජීවිතේ ගොඩක් දේ පසු කරමින් ආපු ගමනක කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත් වෙලා, කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත් වෙලා අපි යන්නේ ජීවිතේ අවසාන කාලයට. මේකට මහලු විය කියනවා. කොහොම කෙසේ වෙතත් මේ ආපු ජීවිත ගමනේදී අපිට බොහෝ දේ හමු වෙනවා, නැති වෙනවා, එකතු වෙනවා, වෙන වෙනවා. ආපු ගමනක් තියෙනවා නම් යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කොහොම වුණත් මේ ගමනාන්තය දක්වා යන ගමනේදී අපිට බොහෝ දේ එකතු කරගන්න ලැබෙනවා. පුංචි පුංචි හිත්වල මොනතරම් බලාපොරොත්තු ඇද්ද? ඒ බලාපොරොත්තු කරපින්නාගෙන බලාපොරොත්තුවක් තඹ දොයිතුවකටත් මායිම් නොකරපු ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු අතර දරුවන්ව තනි කරුත්

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ

0: රෝස කුසුම දේව මාතාවන් ගෙනවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දෙන්න. විමසන්න දිමුතු රේඩියෝ කරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 0772 35 133 0771 83 71 582.
1: ඊළඟට ඔබට දීපියානන්ගේ විශේෂ උපකාර ඉල්ලාකරණයේ ආශා මෙහෙට සවන් දිය හැක.
2: ඔබ කුමන ස්ථානයක ලෝකේ කුමන රටක කුමන ස්වභාවයකින් සිටියත් දෙවියන් වහන්සේගේ ශුද්ධ අභිමුඛයට ඔබ කැඳවන පිණිසත් ඔබට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්නටත් ඔබ වැටී සිටින ස්ථානවලින් ඉහළට පැමිණෙන්නට දෙවියන් වහන්සේගේ උපකාරය ඔබට ලබා ගන්නට මඟ පෙන්වන පිණිසත් අපි ඔබ වෙතට පැමිණ සිටිනවා. අපි ඔබට ආරාධනා කරනවා අනෙකුත් සියලු දේවල් පැත්තක තියලා මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ උපකාරය අත් කර ගන්නට අප සමග එකතු වෙන්න කියලා. ඔබ කුමන ස්ථානයක සිටියත් ඔබ කුමන තත්වයකට වැටලා සිටියත් සර්ව බලධාරී සර්ව ව්‍යාප්ත දෙවියන් වහන්සේට බලය තිබෙනවා ඔබ වැටි සිටින ස්ථානයෙන් ඔබ ඉහළට ගන්න. ඔබ කොයිතරම් දුර්වල තත්වයකට වැටලා සිටියත් ඔබ මොන තරම් පාපයකට වැටලා සිටියත් ඔබට කොච්චර දේවල් අහිමි වෙලා සිටියත් කවුරු ඔබව විනාශ කරන්නට හැදුවත් කවුරු ඔබව අතෑරලා දාලා ගිහිල්ලා සිටියත් දෙවියන් වහන්සේ ඔබව නැවත නගා සිටුවන්නට සූදානම් සිටිනවා. එබැවින් ඔබ ඔබගේ මුළු හදවතේ තිබෙන සියල්ල දෙවියන් වහන්සේට කියමින් උන්වහන්සේගේ අධික කරුණාවට පැමිණෙන්න. ඔබ කුමන ආගමක වුණත් ඔබ කුමන ජාතියක වුණත් ඔබගේ පියාණන් වහන්සේ වන ඔබව මේ පොළොවට නිර්මාණය කළ මුළු විශ්ව මවා පාලනය කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන පිණිසත් ඔබට අහිමි වුණු දේ නැවත ඔබගේ අතට දෙන පිණිසත් දෙවියන් වහන්සේ ඔබ සමග මේ වෙලාවේ සිටිනවා. එබැවින් මේ නමස්කාරය සමග එකතුව ඔබව නිර්මාණය කළ දෙවියන් වහන්සේගේ ශුද්ධ පාමුලට පැමිණෙන්නට ඔබ අපිත් එක්ක එකතු වෙන්න. මහෞත්තම දෙවියන් වහන්ස ඔබ වහන්සේ මේ හැම කෙනෙක්ටම මේ වෙලාවේ උදව් කරන්න. ඔබව දන්න නොදන්න සියලු දෙනාට ඔබ වහන්සේගේ මහිමය දැනගන්නට සලස්වන්න දෙවියන් වහන්ස. ඔබ වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැති බවත් ඔබ වහන්සේම සියල්ල මවා පාලනය කරන බවත් දැනගන්නා පිණිසත් ඔවුන් වැටී සිටින ඕනම ස්ථානයකින් ඉහළට පැමිණෙන බලය ඔබ වහන්සේ සතු බවත් ඔවුන්ට මේ නමස්කාරය තුළ දැනගන්නට සලස්වන්න. මෙතැන් සිට ඔවුන්ව ඔබගේ දිව්‍යමය ආශිර්වාද තුළට ඔබ වහන්සේ කැඳවා ගන්න දෙවියන් වහන්සේ. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට අපගේ මුළු හදවතින් සමීප වෙමු. ඔබ දෙවියන් වහන්සේ ඔබගේ හැම කාරණයක්ම කියමින් සිටින්න. දෙවියන් වහන්සේගේ ආශිර්වාද අත්කර ගන්නට මාර්ගයක් නැතුව සිටින කල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පොළවට පෙන්වලා දුන්නා. කොහොමද දෙවියන් වහන්සේගේ ආශිර්වාද පොළවට නැති වුණු දෙවියන් වහන්සේගේ බලය නැවත අත්කර ගන්න

කෙසේද කියලා. ජේසුස් වහන්සේ අපිට පැහැදිලි කර දී තිබෙනවා. දැන් අපි එම මාර්ගවලට හැරෙන පිණිසත්, දෙවියන් වහන්සේගේ නැතිවුණු ආශිර්වාද නැවත අත්කර ගන්න පිණිසත් අපි දෙවියන් වහන්සේට නමස්කාරයෙන් සමීප වෙමු. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්ස. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා සර්ව බලධාරී දෙවියන් වහන්ස. මේ නමස්කාර මැදේ ඔබ වහන්සේ අපට ප්‍රකාශ වුණ මැනවී

මුළු හදවතින් දෙවියන් වහන්සේ වෙත සමීප වෙන්න. උන්වහන්සේ ඔබව නිදහස් කිරීමේ බලයෙන් යුක්තයි. ඔබ වැටි සිටින ඕනම ස්ථානයක ඉහළට නගා සිටුවීමේ බලය දෙවියන් වහන්සේ සතුයි. ඔබ වැටි සිටින ඕනම පාපයකින් ඔබව ඉහළට ගැනීමේ බලය දෙවියන් වහන්සේ සතුයි. එබැවින් අනෙකුත් සියලු සිතුවිලි අනෙකුත් හැම කාර්යයක්ම පැත්තක තියලා දෙවියන් වහන්සේ වෙතට නමස්කාරයෙන් සමීප වෙන්න. උන්වහන්සේට කතා කරමින් සිටින්න. ඔබට වැරදුණු තැන් දෙවියන් වහන්සේට කියමින් සිටින්න. දෙවියන් වහන්සේ මට උපකාර කරන්න කියමින් උන්වහන්සේට කතා කරමින් සිටින්න. දැන් ඔබ පෙරදුණු තැන්, ඔබට වැරදුණු තැන්, ඔබට කරගන්න බැරි වුණු තැන් මේ වෙලාවේ දෙවියන් වහන්සේට කතා

සෑම කෙනෙක් දෙවියන් වහන්සේට ඔබට හැඟෙන ආකාරයෙන් නමස්කාර කරමින් සිටින්න. දෙවියන් වහන්සේ ඔබගේ ප්‍රශ්නය කියමින් සිටින්න මේ වෙලාවේ. ඔබ මොන ප්‍රශ්නයකටද වැටිලා ඉන්නේ? ඔබට විසඳ ගන්න බැරි කාරණේ කුමක්ද? ඔබට තේරෙන්නේ නැතුව තියෙන්නේ කොතනද? ඔබ අවුරුදු ගාණක් වේදනාව විඳින සිටින ප්‍රශ්නය කුමක්ද? දැන් මේක දෙවියන් වහන්සේට

සිටින්න. මුළු විශ්වය මවා පාලනය කරන දෙවියන් වහන්සේ ඔබගේ හඬ අසමින් සිටිනවා මේ වෙලාවේ. ඔබ සැක කරන්න එපා. දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද? දෙවියන් වහන්සේ ඉන්නවද නැද්ද? එහෙම දෙවියන් වහන්සේ උදව් කරන්න පුළුවන්ද බැරිද කියලා ඔබ සැක කරමින් ඉන්න එපා. ඔබේ කාරණය දැන් දෙවියන් වහන්සේට කියන්න. ඔබ සිතමින් ඉන්න එපා. එහෙනම් දෙවියන් වහන්සේ ඉන්නව නම් ඒ දෙවියන් වහන්සේ මොන වගේද? දෙවියන් වහන්සේට පුළුවන් ද උදව් කරන්න? දෙවියන් වහන්සේ කොහොම කරොත් උදව් කරන්නේ? මොන පූජාව කරොත් දෙවියන් වහන්සේ උදව් කරන්නේ? මොන විදියට අපි කරොත් දෙවියන් වහන්සේ උදව් කරන්නේ කියලා ඔබ හිතමින් ඉන්න එපා. ඒ මොනවත් ඕනේ නැහැ. දැන් ඔබ ඉන්න තැන ඔබ ඇස් පියාගෙන මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට කතා කරමින් උන්වහන්සේ ඔබේ ප්‍රශ්නය කියන්නේ. ඔබෙන් මොනවත් දෙවියන් වහන්සේට ඕන නැහැ. ඔබේ කිසිම පූජාවක් දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. ඔබේ මල් පහන් පූජා, ඉටි පහන් පූජා, ඔබගේ හඳුන් කූරු, ඔබගේ මල්, ඔබගේ පඳුරු දෙවියන් වහන්සේට එපා දැන්. ඔබ මුළු ආත්මයේ දෙවියන් වහන්සේ වෙත හරවලා ඔබේ වේදනාව දෙවියන් වහන්සේට දැන් කියන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබේ ආත්මය උන්වහන්සේ වෙත හරවන්න. වෙන කිසිවෙක් කියන නිසා නොවේ. ඔබ උන්වහන්සේට කතා කරන්න මේ වෙලාවේ. දෙවියන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මැරුණු දෙවි කෙනෙක් නොවේ. මියගිය මිනිසෙක් නොවේ. අතින් කපපු පිළිමයක් නොවේ. මැටි වලින් හදපු පිළිමයක් නොවේ. උන්වහන්සේ දිය සායමෙන් ඇඳපු චිත්‍රයක් නොවේ. උන්වහන්සේ කළු ගලකින් නෙලපු ප්‍රතිමාවක් නොවේ. උන්වහන්සේ කසක ලීයකින් අඹපු පිළිමයක් නොවේ. සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ මුළු විශ්වය පළමු දෙවන තුන්වන ස්වර්ග මවා පාලනය කරන අසීමිත බලයෙන් පරිපූර්ණ සර්ව ව්‍යාප්ත මහෝත්තම දෙවියන් වහන්සේ. ඔබගේ මනසම දෙවියන් වහන්සේව තේරෙන්නේ නැහැ. ඔබගේ ආත්මය දෙවියන් වහන්සේව අඳුරනවා. නමුත් ඔබගේ සිතට දෙවියන් වහන්සේ පිළිබඳ කාරණා අවබෝධ වෙන්නේ නැහැ. ඔබට දෙවියන් වහන්සේ පිළිබඳව ප්‍රශ්න කරමින් අවුරුදු ගණනාවක් සිටිය හැකි. නමුත් දෙවියන් වහන්සේගේ මහිමය ඔබගේ හදවතට තේරෙන්නේ නැහැ. සහෝදරයා සහෝදරිය, එබැවින් මුළු සිතින් දෙවියන් වහන්සේට කතා කරන්න. ඔබේ පූජා දෙවියන් වහන්සේට වැඩක් නැහැ. ඉති පහන් ආලෝකය දෙවියන් වහන්සේ වැඩක් නැහැ. පහන් ආලෝකයවත් ගින්නෙන් කරන පූජාවල ආලෝකයවත් දෙවියන් වහන්සේ ප්‍රයෝජනවත් නැහැ. උන්වහන්සේ ආලෝකය වේවයි කීසේක එවිට ආලෝකය විය. ඔබ කරන මල් පහන් පූජා, පළතුරු වට්ටි පූජා දෙවියන් වහන්සේ අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේම බීජ උපදවන සියලු පලා සහ සියලු පල දෙන වෘක්ෂ පොළව පිට හටගනිත්වායි කීසේක එවිට ඒ සේවිය. ඔබ සතුන්ගෙන් කරන පූජා, ලේ පූජා, පිළි පූජා දෙවියන් වහන්සේ අවශ්‍ය නැහැ. වහන්සේම අහස පක්ෂීන්ගෙන්ද මේ භූමිය බඩගා යන සහ සියලු සිව්පා සතුන්ගෙන්ද පිරියන සලසුසේක මෞ කරුවාණන් වහන්සේට නමස්කාර කරන්නේ. මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න. ඔබේ වේදනාව දෙවියන් වහන්සේට කියන්න. ඔබේ ළඟම ඉන්න අයවත් ඔබගේ හදවතේ තිබෙන ප්‍රශ්න දන්නේ නැහැ. ඔබට ගොඩක් ආදරේ කියන අය ඔබගේ හදවත ඇතුළාන්තේ තිබෙන වේදනාව දන්නේ නැහැ. ඔබ ළඟ ඉඳගෙන ඔබට කන්න බොන්න දෙන අය ඔබගේ ඇතුළාන්තයේ තිබෙන කඳුළු දකින්නේ නැහැ. ඔබ හැංගිලා අඳන ආකාරය එවුන් දකින්නේ නැහැ. රාත්‍රියේ ඔබ ඇස්වලින් නැගෙන කඳුළු එවුන් දන්නේ නැහැ. නමුත් සහෝදරයා සහෝදරිය, ඔබගේ දෙවියන් වහන්සේ ඔබගේ ආත්මය විනිවිද දකිනවා මේ වෙලාවේ. දෙවියන් වහන්සේට කතා කරන්න කියන්න මේ ප්‍රශ්නය. ඉන්න තැන දත ගහලා ඇස් පියාගෙන මුළු ශක්තියෙන් උන්වහන්සේව නමස්කාර කරමින් උන්වහන්සේ

ඔබ වහන්සේට නමස්කාර වේවි. සෑම කෙනෙක් ඔබට හැඟෙන ආකාරයෙන් දෙවියන් වහන්සේට නමස්කාර කරමින් සිටින්න. එකිනෙක කෙනාගේ හදවත් වලට දැනෙන ලෙස උන්වහන්සේට සුදි කරමින් සිටින්න.

එක්තම මේ වෙලාවේ කතා කරමින් සිටිනවා. දෙවියන් වහන්සේ ඔබ අසල සිටිමින් ඔබේ බර උන්වහන්සේ මත තියන්න කියලා කියනවා. මාගේ නාමයෙන් යම් පමණ දෙනෙක් එකතු වන්නේද ඒ මැද්දේ මම ජීවමානව සිටිමි. නුඹ මට මොරගසන කල, නුඹ මට කතා කරන කල, නුඹගේ හඬ අසන පිණිස මම නුඹ අසන සිටිමි කියලා දෙවියන් වහන්සේ කියනවා. වැන්දබුවගේ වේදනාවත් පියා නැත්තාගේ හිඟකමත් දෙවියන් වහන්සේ දකිනවා. ඔබ මොන ආගමක, මොන කුලයක, මොන ජාතියක වුණත් ඔබව නිර්මාණය කළ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ වෙලාවේ ඔබගේ හඬට ඇහුම්කන් දෙමින් ඔබ අසල සිටිනවා. සහෝදරයා, සහෝදරිය, උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේයි, උන්වහන්සේ සත්වයෙක් නොවේයි, උන්වහන්සේ දේව දූතයෙක් නොවේයි, උන්වහන්සේ සියල්ල මැවූ සර්ව ව්‍යාප්ත නිර්මාණ කරුවාණන් වහන්සේ. එබැවින් ඔබගේ වේදනාව බය නැතුව දෙවියන් වහන්සේට කියන්න, ඔබගේ දුර්වලතා ගැන සලකල ඔබ අතහැරලා දාලා යන්න. උන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් ඔබ මත යැපෙන්නක්වත් නොවේ. උන්වහන්සේ ඔබ නිර්මාණය කළ ඔබගේ පියාණන් වහන්සේ. උන්වහන්සේ ඔබට ඉතාම ආදරේ. මේ පොළවේ අනිත් හැමෝම තමන්ට වාසියක් ලාභයක් බලාපොරොත්තු වෙන්නේ ඔබට උපකාර කරන්න ඉදිරිපත් වෙයි. බොහෝ දෙවිවරුන්, බොහෝ දේව දූතයන්, පොළවේ සිටින බොහෝ මිනිසයන් තමන්ට ලැබෙන ලාභයක් නිසා ඔබට උපකාර කරන්න ඉදිරිපත් වෙයි. ඔවුන් ඔබට උපකාර කරන විටදීම ඔවුන්ගේ හදවත් තුළ දුවන්නේ, මෙයාගෙන් මට ලැබෙන ලාභය කුමක්ද, මෙයාගෙන් මට ලබාගත හැකි උපකාරය කුමක්ද කියලා. නමුත් සහෝදරයා, සහෝදරිය, ඔබ දන්නවාද, ඔබේ පියාණන් වහන්සේ, මුළු විශ්වයේ ආපු දෙවියන් වහන්සේ ඔබෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ ඕන ඔබට උදව් කරලා ඔබ සමග ගිලිහුණු සම්බන්ධතාවය නැවත හදලා දෙන්න. මේ වෙලාවේ දෙවියන් වහන්සේ කතා කරලා ඔබේ ඉල්ලීම ඉදිරිපත් කරන්න. දෙවියන් වහන්සේ ඔබේ යාඥාවට පිළිතුරු දීලා උන්වහන්සේ ජීවමානව සිටින බව ඔබ ඉදිරියේ පෙන්වනවා. දින කිහිපයක් යද්දී උන්වහන්සේ කතා

0: ප්‍රශ්නය ඔවුන්ගේ වේදනාව ඔවුන්ට විසඳ ගන්න තේරෙන්නේ නැති කාරණය දැන් ඔබ වහන්සේ අසා සිටින්න දෙවියන් වහන්සේ අනෙක් හැම කෙනෙක්ම නමස්කාර කරමින් සිටින්න අන්‍ය භාෂාවේ දීමනාව ලබා තිබෙන අය ඔබ එම භාෂාවලින් නමස්කාර කරමින් දෙවියන් වහන්සේව තේරෙන නොතේරෙන අනිත් හැම කෙනෙක්ම බඳ උසුලමින් සිටින්න ඔබට සුදි වේවා දෙවියන් වහන්සේ එකිනෙකනාගේ තියෙන පවුල් වල ප්‍රශ්න එකිනෙකනා ණය වෙලා ඉහළට එන්න බැරුව පොලී වෙවි ඉර වෙලා ඉන්න ප්‍රශ්න එකිනෙකනාගේ පවුල් විනාශ වෙලා තියෙන ප්‍රශ්න ඔබ වහන්සේ නැවත ගොඩනැගුව මැනවි දෙවියන් වහන්සේ වැටි තිබෙන ස්ථාන ඔබ වහන්සේ නැවත නගා සිටවන්න රෝගී වෙලා අවුරුදු ගණන් ඒ රෝග සුව කරගන්න බැරුව සිටින අයට ඔබ වහන්සේගේ දිව්‍ය සුවය ලබා දෙන්න ਸਰව බලධාරී දෙවියන් වහන්සේ වැටි සිටින අයට ඔබ වහන්සේ උදව් කරන්න දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ උපකාරයක් නැතුව සාතන්ගේ ග්‍රහණයට අසු වෙලා විවිධ පාප වලට අසු වෙලා කර කියා ගන්න දෙයක් නැතුව ඒ පාප වල ඇබ්බැහි වෙලා සිටින අය ඔබ වහන්සේ නැවත නගා සිටවන්න ඒ වහල් කම්වලින් ඔබ වහන්සේ ඔවුන් ඉහළට ගන්න ස්වාමීන් වහන්සේ අන්‍ය භාෂා ලබා තිබෙන සෑම කෙනෙක් අන්‍ය භාෂාවලින් දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න මෙලේ හේකේති විහා මෙලා කෙතන යාලි කාතලේ මෙලේ ඉතලි හලාතලේ මෙලේ බලවා කෙතේ පාසේ කෙලේ තු ඔබ සෑම කෙනෙක් ඔබගේ සහෝදර සහෝදරයන් උදෙසා මැදහත් වෙමින් සිටින්න ප්‍රශ්න තිබෙන අය දෙවියන් වහන්සේට මොරගසමින් සිටින්න ඔබගේ වේදනාව දෙවියන් වහන්සේට කියමින් සිටින්න දැන් ඔබට විසඳ ගන්න බැරි කාරණේ දෙවියන් වහන්සේට කියන්න ඇයි ඔබ සැක කරන්නේ ඇයි ඔබ සිතින් තර්ක කරමින් සිටින්නේ ඔබ සිතන්නේ දෙවියන් වහන්සේට කරන්න බෑ කියලාද දෙවියන් වහන්සේ කියනවා නුඹලාගේ හඳ නොඇසෙන ලෙස මගේ කන් බිහිරි වෙලා නැහැ නුඹලාට උපකාර කරන්න බැරි ලෙස මගේ අත කොට වෙලා නැහැ මට යාඥා කරපන්න එවිට නුඹලා නොදන්නා මහ භයානක අමාරු දේ මම නුඹලා ඉදිරියේ කළ පෙන්වන්නේ මේ කිති හලා හේ කිතිලි යති අලා හේතලෙ මෙනේ බලවාතලෙ මෙනේ අන්‍ය භාෂාවේ දීපනාව ලබා ගන්න ආසාවෙන් සිටින අය දැන් ඔබට තේරෙන භාෂාවෙන් දෙවියන් වහන්සේ කතා කරමින් එම දීමනාව ඉල්ලමින් සිටින්න මේ වෙලාවේ දෙවියන් වහන්සේ ඔබට අන්‍ය භාෂාව ලබා දෙනවා සර්පයන්ගේ ආත්මවල බලය ජේසුස් වහන්සේගේ සුද්ධ ලේවල බලය බලනවා
1: රෝලේ කෙස්සේ
0: නුඹලා රෝලේ හිස පා ගන්නට බලය දී ඇත
1: රෝරේ
0: සාදන්ගේ හිස පා ගන්න දෙවියන් වහන්සේගේ සෙනගට සාදන්ගේ බලය කඩන්නට බලය දී ඇත
1: රේලාබාතේ
0: ඔබව ණය පළට ඇදලා දාපු අසුද්ධ බල මේ වෙලාවේ කඩන්න ඔබේ පවුල් විනාශ කරමින් පවුල් වල අසමගිය ඇති කරලා පවුල් වල හැමදාම රැට රණ්ඩු ඇති කරලා අඳමින් සිටින පවුල් නුඹලා කොහෙද බලන් සිටින්නේ මිනිස්යන්ට වරද පැටවීම පසුව තියලා දෙවියන් වහන්සේට කියන්න අසුද්ධ ආත්ම නුඹලාගේ පවුල් විනාශ කරමින් සිටිනවා දැන් මේ සර්පයන්ගේ අන්ධකාර ආත්ම පා ගන්න ඒ අසුත් ආත්මවල බලය පා ගන්න
1: වේලේ කබකත්ති

නොනවත්වා මුළු අවධානය දෙවියන් වහන්සේ දීලා උන්වහන්සේට නමස්කාර කරමින් සිටිති. සෑම කෙනෙක්ම ඔබට හැඟෙන විදියට ඔබට තේරෙන විදියට දෙවියන් වහන්සේව නමස්කාර කරමින් සිටිනවා. පිටත නොබලන්න. කිසිම මිනිසෙක් දැස නොබලා ඔබ දෙවියන් වහන්සේට කතා කරමින් මුළු ශක්තියෙන් දෙවියන් වහන්සේව දැන් නමස්කාර කරමින් සිටින්න. ඔබට තේරෙන විදියට දෙවියන් වහන්සේට ස්තුතිය කියමින් සිටින්න. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේට ආරාධනා කරමින් සිටින්න. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ බලයේ ඉල්ලමින් සිටින්න. ඔබ වැටී සිටින පාපේ නිහලට එන්නට ශුද්ධාත්මයන් වහන්සේගේ බලයේ ඉල්ලමින් සිටින්න.

0: අන්නේ භාෂාවලින් කතා කරන්නේ කුමක්දයි නුඹලාගේ ළඟ සිටය නොදන්නා නමුත් නුඹලා එම භාෂාවලින් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ සමග ආත්මෙන් සම්බන්ධ වී සිටින්නහුය. එවිට ආත්මයන් වහන්සේව නුඹලා උදෙසා දෙවියන් වහන්සේට මැදහත්කාරකම් කරමින් සිටින සේක.
1: දෙවියන් වහන්සේ මේ දැන් කියනවා, ඔබගේ දකුණු කකුලේ වේදනාවක් තියෙන කෙනෙක් ඉන්නවා, බොහොම අමාරුවෙන් වැඩ කරන්නේ. දෙවියන් වහන්සේ මේ මොහොතේ ඒ කකුල සුව කරන්න යනවා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ දනගසමින් මේ මොහොතේ දෙවියන් වහන්සේගේ සුවය අත්විඳින්න කියලා දෙවියන් වහන්සේ මේ මොහොතේ ඔබට කතා කරනවා. දෙවියන් වහන්සේ ඔබගේ වේදනාව දකිනවා. ඔබ සෑම නිවසකම වැඩ කරනවා. ඔබගේ වේදනාව තියාගෙන ඔබ ලංකාවට මුදල් ලෙවන් ඔබ ඒ ස්ථානයේ වැඩ කරනවා. දෙවියන් වහන්සේ ඔබගේ රාත්‍රි අඬන කඳුළු දැකලා තියෙනවා. දෙවියන් වහන්සේ ඔබ වේදනාවෙන් යනවා දැකලා තියෙනවා. දෙවියන් වහන්සේ මේ මොහොතේ ඒ තිබෙන වේදනා සියල්ලම උසුල ගන්න යනවා කියලා දෙවියන් ඔබ ධන ගසා ඒ ලබා ගන්න.

මේ වෙලාවේ අප සමග සම්බන්ධ වී සිටින ලක්ෂ 10කට වඩා අධික ණයක් තිබෙන කෙනාට දෙවියන් වහන්සේ මේ වෙලාවේ කියනවා, නුඹගේ නොදැනුවත් කමෙන් මේ ණයට වැටිලා නුඹ මේ තුල සිර වෙලා සිටින නමුත් මම නුඹගේ යාඥාවසා මම නුඹට පිළිතුරු දෙනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. ලබන වසර පටන්ගෙන ලබන වසරේ මේ වන විට මම නුඹට කියන මාර්ගවල නුඹ හැසිරෙන්නේ නම් නුඹට කියන දේවල් හදාගෙන මම කියන ආකාරයෙන් මේ ඥාය පියවන්න නුඹ ක්‍රියා කරන්නේ නම් ලබන වසරේ මේ වන විට මම නුඹ මේන් නිදහස් කරනවා කියලා දෙවියන් වහන්සේ නුඹට දැන් කියනවා. ඒ වගේම දෙවියන් වහන්සේ ඔබට කියනවා, දරුවෙක්ගේ අධික මත්පැන් පානය නිසා වේදනාවට පත්වලා මේ වෙලාවේ දන ගහගෙන දෙවියන් වහන්සේට කතා කරමින් සිටින මව ගැන දෙවියන් වහන්සේ දකිනවා. දෙවියන් වහන්සේ ඔබට කියනවා, ඔබ ඒ හදවතේ තිබෙන වේදනාව මම දැක්කා. මම නුඹගේ පුත්‍රයාව මේන් නිදහස් කරනවා කියලා දෙවියන් වහන්සේ ඔබට කියනවා. එබැවින් දැන් නොකැළඹෙන්න. අනෙකුත් සියල්ල මට බාර දී නුඹ මා ඉදිරියේ සිටින්න. එවිට මම නුඹලගේ පුත්‍රයාව ගලවා මගේ රාජ්‍ය උදෙසා වෙන් කර ගන්නවා කියලා දෙවියන් වහන්සේ නුඹට කියනවා. උන්වහන්සේට සියල්ල පාලනය කර හැකි බව ඔබ විශ්වාස කළ යුතුයි කියලා දෙවියන් වහන්සේ කියනවා. උන්වහන්සේ කියනවා, නුඹ වේදනාවේ සිටින නමුත් මම නුඹගේ වේදනාව ප්‍රීතියට හරවනවා කියලා. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා. මහත්යට හොරෙන් රත්තරන් බඩු උගස් තියලා ඒක බේර ගන්න බැරුව සිටින නෝනට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා, නුඹ බයව සිටින්නේ මක් නිසාද? නුඹට වැරදුණු නමුත් නුඹ මා ඉදිරියේ ඒවා නිවැරදි කර ගන්න උත්සාහ කරන බව මම දුටු වෙමි. එබැවින් මාගේ දියණිය, මම නුඹට උපකාර කරන නුඹ මේ වැටී සිටින ස්ථානයේ නුඹ ඔසවන්නේ මියයි ස්වාමින් වහන්සේ නුඹට කියන සේක. නුඹට වංචා කළ අයට සමාව දී ඔවුන්ව මුදාහැර ගන්න. එවිට මම නුඹ මේ වැටී සිටින ස්ථානයේ මම නුඹව ආරක්ෂා කොට නුඹට ගෙවා ගන්න බැරුව සිටින ණය

කලින් කරපු රැකියාව අහිමි වෙලා ඔබට ඒ රැකියාවෙන් ඉවත් වෙන්නට සිදු වෙලා දැන් රැකියාවක් නැතුව කිසිම ආදායම් මාර්ගයක් නැතුව සිටින ඔබට දෙවියන් වහන්සේ කියනවා මෙතෙන් සිට දින හතක් ගත වෙන තැන මම ඔබට රැකියාවක් ලබා ගන්නට ආශිර්වාද කරනවා නමුත් ඔබ මෙතෙන් සිට මා ගැන විශ්වාස කොට මම පෙන්වන මාර්ගයේ ඔබ ගමන් කරන්න පටන් ගත යුතුයි එවිට ඔබ සිර වෙලා සිට සියලු ස්ථානවලින් මම ඔබ මුදා ගෞරවයට පත් කරනවා කියලා දෙවියන් වහන්සේ කියනවා දැන් සිර වී ඇති දේවල් ගැන ඔබට කරගන්න බැරි දේවල් ගැන දැන් කනගාටු නොවෙන්න ඔබ මගේ අභිමුඛයේ සිට දැනට මම දී ඇති ප්‍රමාණයෙන් මා සමග පැමිණෙන්න මම ඔබව මාගේ ආශිර්වාද අත්දකින්න කාලයට රැගෙන යනවා කියලා දෙවියන් වහන්සේ ඔබට කියනවා

0: Det vi nå har sett igjennom, ikke de ni har kjennet, tamage, da kun måtte bade tabagene, ඒ බඩේ තිබෙන වේදනාව දෙවියන් වහන්සේ කවදාද සුව කරන්නේ කියලා. දැන් දෙවියන් වහන්සේ මේක අනාවරණය කරන්නේ නැද්ද කියලා දෙවියන් වහන්සේගේ සිතෙන් විමසමින් සිටිනවා කියලා. දෙවියන් වහන්සේ කියනවා දියණිය මා දෙස බලන්න. මාගේ පමණක් සුවේ බලාපොරොත්තු වෙන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේ එලිදරව් කරනකම් බලාගෙන ඉන්න එපා කියලා කියනවා. ඔබට ඒ සුවය දෙන්නේ මම කියලා කියනවා. දෙවියන් වහන්සේ ඔබත් සමග දැන් මේ මොහොතේ ඔබ දෙවියන් වහන්සේගෙන් ඒ සුවය ලබා ගන්නකම් බලාගෙන ඉන්නවා. ඒක නිසා දෙවියන් වහන්සේ දෙස බහැරෙන්න අපි අනාවරණය කරයිද අපිට සුවය ලැබේද කියන දේ පමණක් විමසන්න කරන්න යන්න එපා. නමුත් දෙවියන් වහන්සේ ඔබ සමගයි. අපි මේ මොහොතේ ඇදහිල්ලක් නැති කට්ටියට, ඒ කියන්නේ දෙවියන් වහන්සේ අඳුරන් නැති කට්ටියට මේ කියමින් ප්‍රකාශ කරන දෙවියන් වහන්සේට වේදනා තියෙන කට්ටිය පේනවා කියලා. නමුත් දෙවියන් වහන්සේ ඔබ සමග, ඔබ සියල්ල සමග මේ මොහොතේ ඉන්නවා. ඔබට උපකාර කරන්න, ඔබගේ මුළු හදවතින්ම යාඥා කරලා දෙවියන් වහන්සේගෙන් ලබා ගන්න දේ ලබා ගන්න. හලෙලූයා ස්වාමී, වහන්සේ ස්තුති ස්වාමී, ස්තුති ස්වාමී.
1: සම්බන්ධ වෙලා සිටින බෞද්ධ සහෝදරියට දෙවියන් වහන්සේව මීට පෙර නොහඳුනන බෞද්ධ සහෝදරියට දෙවියන් වහන්සේ කතා කළා කියනවා. නුඹගේ ආගම, නුඹගේ ජාතිය මට වැඩක් නැහැ. නමුත් නුඹ දැන් සිතමින් සිටිනවා මම සිටිනවද නැද්ද කියලා. දෙවියන් වහන්සේ මා දෙස බලනවද? දෙවියන් වහන්සේට ආශිර්වාද කළ හැකිද බැරිද කියලා ඔබ විමසමින් සිටිනවා. දෙවියන් වහන්සේ දැන් කියනවා, ඊයේ රාත්‍රියේ නුඹගේ නිවසේ සිදුණු කාරණය, නුඹගේ නිවසේ නුඹ ස්වාමි පුරුෂයා සමග ඇති වුණු රණ්ඩුව මම දැක්කා. එහිදී නුඹ විඳ වේදනාව මම දැක්කා කියලා දෙවියන් වහන්සේ නුඹගේ ආත්මය විමසමින් කියනවා. මම වනාහි සියල්ල දකින, සියල්ල පාලනය කරන දෙවියන් වහන්සේ, නුඹ මා ගැන සැක කරන්නේ මක් නිසාද? මම නුඹව නිර්මාණය කළමි, දැනුත් මම නුඹව නමින් හඳුනමි. එබැවින් මාගේ දියණිය, මම නුඹ මේ වැටී සිටින ස්ථානයේ නුඹව ආරක්ෂා කරන්නෙමි. නුඹ නුඹගේ කැමැත්තේ ලෙස නුඹගේ තරුණ වයසේ ක්‍රියා කළ බවත්, නුඹ අන් කිසිවෙකුගේ හඬට ඇහුම්කන් නොදී නුඹට කැමති දේ කළ බවත් සිහි කරපන්. එබැවින් අද නුඹ මේ තත්ත්වයට පත්ව සිටී. නමුත් මාගේ දියණිය, නුඹගේ වේදනාව මම නුඹගෙන් පහ කරන්නෙමි. හැරි මා වෙතට පැමිණ, මම පෙන්වන මාර්ගයේ නුඹ එන්නට කැමති වන්නේ නම්, මම කියන දේවල් නුඹගේ ජීවිතේ හදාගන්න නුඹ උත්සාහ කරන්නේ නම්, මම නුඹට ආශිර්වාද කරන්නෙමි. නුඹගේ ආගමෙන්, ජාතියෙන් මට කම් නැත. නුඹ සිටින ආගමක සිටපන්. නමුත් නුඹගේ ජීවිතයේ තිබෙන වැරදි මම දැන් නුඹගේ ආත්මයට එළිදරව් කරන්නෙමි. දැන් මේ නුඹගේ හදවතට දැනෙමින් පවතින්නේ මාගේ ආත්මයන් වහන්සේ විසින් නුඹට එළිදරව් කරන, නුඹට වැරදුණු තැන්වල නුඹගේ ජීවිතයේ තිබුණු වැරදිය, නුඹ තුල තිබෙන මේ පාප සිදුවිල්ල ඉවත් කරපන්න. නුඹ නිතර රැවටුණු, නුඹ නිතර දුර්වල වුණු මේ දුර්වලකම දැන් හදාගන්නට මගෙන් ඵලය ලබා පන්න. එවිට මම නුඹ මුදා මාගේ මහිමය නුඹ තුලත්, නුඹගේ පවුල තුලත් පෙන්වන්නෙමි. මම වනාහි මුළු ස්වර්ගද විශ්වද මම පාලනය කරන දෙවියන් වහන්සේ, නුඹගේ ප්‍රශ්නවලින් මිදීමේ ඵලය මා සතුය. හලෙලූයා, ඔබට සුති වේවා දෙවියන් වහන්සේ, ඔබට සුති වේවා. ඔබට නමස්කාර වේවා. මහත් අන්ධකාරයේ ගමන් කළ සෙනඟ දෙවියන් වහන්සේගේ ආලෝකයේ දුටුවෝය. පය පැකිලෙමින් සාතන්ගේ විනාශකාරී මාර්ගවල ගමන් කළ සෙනඟ දෙවියන් වහන්සේගේ වචන අසා උන්වහන්සේගේ මහිමා ශ්‍රීය දැකගත්තෝය.

0: ඔබගේ මහිමයට සමාන කළ හැක්කේ කාවද දෙවියන් වහන්සේ? ඔබගේ හදවතේ තිබෙන සිතුවිලි දැනගත්තේ කවුද? ඔබට නමස්කාර වේවා පියාණන් වහන්සේ. සියලුම මනුෂ්‍යයන් අවා පාලනය කරන
1: දෙවියන්,
0: සියලු දේව දූතයන්ද, සෙරපීම් වරුන්ද, අග්‍ර දේව දූතයන්ද, කෙරුප් වරුන්ද, උසස් ස්ථානවල සිටින සුද්ධ දේව දූතයන්ද මවා පාලනය කරන සර්වව්‍යාප්ත සර්ව පරාක්‍රම මහෝත්තම දෙවියන් වහන්සේ, ඔබ වහන්සේට සදා කාලයේ සදා කාලයට මහිමය වේවා. සියලු ස්වර්ගවල වැඩවාසය කරන සුද්ධ දේව දූතයන්, ඔබ වහන්සේ සුද්ධයි සුද්ධයි කියමින් දිවා රැ දෙකි නොනවත්වා ගායනා කරන්නෝය. තුන්වන සහ දෙවන ඉහළ ස්වර්ගවල වැඩවාසය කරන ඔබගේ සුද්ධ දේව දූතයන්, දහස්වර දහසක්ද, දස දහසක්වර දස දහසක්ද වන දේව දූත සේනාවල් ස්වකීය මහිමය පසකතා ඔබ වහන්සේ ඉදිරියේ වැඳ වැටෙමින් ඔබ වහන්සේ සුද්ධයි, ඔබ වහන්සේ සුද්ධයි,

මහහනින් ගායනා කරමින් උන්වහන්සේව නමස්කාර කරමු සේක. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. ස්වර්ගික දේව දූත සේනාවලට නමස්කාරය සමග මේ නමස්කාරය මුසු කරනවා අපි මේ වෙලාවේ. ඔබට ස්තුති වේවා. යමෙක් උන්වහන්සේට නමස්කාර කිරීම නතර කරන්නේ නම්, උන්වහන්සේට නමස්කාර කරන්නට යමෙක් බාධා කරන්නේ නම්, උන්වහන්සේට නමස්කාර කරන දියු, උන්වහන්සේට නමස්කාර කරන මුඛ යමෙක් නතර කරන්නේ නම්, ඒවා වසා දමන්නේ නම්, පොළවේ ඇති කල් කතා කොට දෙවියන් වහන්සේට සිමි මහිමය ඒ කල් විසින් ලබා දෙනවා. පොළවේ තිබෙන වෘක්ෂ කතා කොට දෙවියන් වහන්සේව නමස්කාර කරනවා ඇත. යමෙක් ඔබට නමස්කාර කරන්න බාධා කරන්නේ නම්, යමෙක් දෙවියන් වහන්සේට කරන නමස්කාරය නතර කරන්නේ නම්, ඉර අඳ තාරකා දෙවියන් වහන්සේට හිමි නමස්කාරය උන්වහන්සේට ඔසවනවා ඇත. හලෙලූයා. ඔබට නමස්කාර වේවා සර්ව පරාක්‍රමයාණන් වහන්සේ. ඔබට සමාන කිසිවෙක් නැත. ඔබගේ මහිමය ලබා ගන්නට ස්වර්ගවලින් වැටුණු දෙවි දේව දූතයා පොරකති. ඔබට හිමි මහිමය අත්කර ගන්නට පොළවේ විවිධ මනුෂ්‍යයන් තරඟ කරති. නමුත් දෙවියන් වහන්සේගේ මහිමයට අත ගැසිය හැකි කාටද? පොළවේ දෙවිවරුන් නැයි කියා ගන්නා 33 කෝටියක් දෙවිවරුන් යැයි කියා ගන්නා ස්වර්ගවලින් වැටුණු අසුද්ධ දේව දූතයන් ඔබගේ මහිමයට අත ගසන්නට හදන්නේය. ඔවුන් ස්වකීය ගෞරවය උදෙසා, ස්වකීය ලාභය උදෙසා මිනිසයන් රවටන්නෝය. නමුත් ඔබ පමණක් මනුෂ්‍යයන්ට සදා කල්හිම ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ඔබගේ සැලසුම් දැනගත හැක්කේ කාටද? බොහෝ දෙනා දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කළ තම සිත්වල මාර්ගවල හැරි යමින් සිටින්නේ. නමුත් උන්වහන්සේ කියන සේක, රන්ද රිදීද මාගේය, මම කැමති කෙනාට ඒ වදෙමි, කැමති කෙනාගෙන් ඒවා ගන්නෙමි. පොළවේ රජවරු පත් කරන්නේද පහ කරන්නේද මමය. මාගේ කැමැත්තේ ලෙස සියලු රාජ්‍යයන් පාලනය වන්නේ යැයි ස්වාමින් වහන්සේ කියන සේක. මා සමග සිටින නමුත් මාගේ කැමැත්තට එහැයි යමෙක් ක්‍රියා කරන්න හදන්නේද? මම ඔහුව බලයෙන් පහ කරන්නෙමි. මම ඔහුට සතු බලය ඉවත් කොට වෙනෙකුට එම බලය ලබා දෙන්නේ. මම ලබා දුන් ධනයෙන් යමෙක් වැරදි දෙයක් කරන්නේද? ඔහු සන්තක ධනය මම ඔහුගෙන් ඉවත් කොට මට යටහත් අය අතරේ ඒවා බෙදා දෙන්නේ. මම වනාහි දෙවියන් වහන්සේ බවත්, කිසිවෙක්ට මට විරුද්ධව සිටින්නට නොහැකි බවත් තේරුම් ගනිමි. මුළු පොළව මාගේ අතේ, පොළවේ සීමා දක්වා පාලනය කරන්නේ මම යැයි ස්වාමින් වහන්සේ කියන සේක. උන්වහන්සේ නමස්කාර කරමු. උන්වහන්සේ නමස්කාර කිරීම ලැබීම තරම් වාක්‍යයක් තවත් නෑ සහෝදරයා සහෝදරිය. උන්වහන්සේගේ සෙනග උන්වහන්සේව ගෞරවයට පත් කරන්න, උන්වහන්සේගේ සෙනග උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටේ. දෙවියන් වහන්සේ තාම බලවන්තයි.

ඔබගේ නාමය මහිමයට පත් කරනවා අපි. ඔබ වහන්සේට ගෞරවයේද නමස්කාරයේද වේවා ස්වාමී. පොළවේ රජතුමනි, ස්වර්ග මවා පාලනය කරන දෙවියන් වහන්සේ, ඔබට සියලු ස්තුතියත් නමස්කාරයත් සදා කාලයෙන් සදා කාලයට වේවා.

දෙවියන් වහන්සේට බය ඇති සෙනඟ උන්වහන්සේ කියන මාර්ගවල ගමන් කරනවා. නමස්කාරයෙන් උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛයේ සිටමින් උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ බලය හැම දිනකම ඔබ තුල අවුලවා ගනිමින් දෙවියන් වහන්සේ නුඹව රැගෙන යන මාර්ගයේ ගමන් කරමින් සිටින්න. උන්වහන්සේ ඔබට ප්‍රතිඵල දෙන කාලයට නුඹලාව කැඳවා ගන්නවා ඇත. අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේට බාර වෙනවා. ලෝකයේ විවිධ ප්‍රදේශවල, යුරෝපයේ මැද පෙරදිග සහ ඇමරිකා ප්‍රදේශවල, ඒ වගේම ඔස්ට්‍රේලියාව සහ නැගෙනහිර ආසියාව ඇතුළු මුළු ලෝකයේ සිට මේ වෙලාවේ අපට සවන් දෙන සියලු දෙනා, මුළු පොළව පාලනය කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ දිව්‍යමය හස්තයට බාර කරනවා. ඔබ වහන්සේ ඔවුන් සමග සිටිමින් ඔබගේ උපකාරය ඔවුන් සමග තබනසේක්වා. ඔබ වහන්සේගේ පුත්‍ර වූ පොළවේ ස්වාමීන් වහන්සේ වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්

ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 3265 133 071

0: ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133
1: නාසරත් හි ජේසුස් වහන්සේ ඉපදිලා දැන් අවුරුදු 2000ක් වෙනවා. ඒ වගේම අපි දන්නවා වහන්සේව ඉතාම ධර්ම විදිහට දසවද දීලා කුරුසයක ඇන ගහලා මරලා දැම්මා. එතකොට ඉතිහාසයේ උත්සාහ කරේ ඒ කාලේ ඉඳපු මිනිසුන් උත්සාහ කරේ වහන්සේව ඉතිහාසෙන් ඈත් කරලා දාන්න, ඉතිහාසෙන් නැති කරලා දාන්න, අමතක කරලා දාන්න. නමුත් අවුරුදු 2000කට පස්සේ තවම උන්වහන්සේ පිළිබඳව ඒ කතිකාව, උන්වහන්සේ පිළිබඳ උනන්දුව, අවබෝධය තවමත් තියෙනවා බොහොම ප්‍රබල විදිහට පැතිරිලා. දැන් ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන් සමහරක් අය බොහොම සුභවාදීව කතා කරනවා. තව සමහරක් අය උන්වහන්සේගේ දහමට සහ උන්වහන්සේගේ චරිතයට අදටත් නිර්දය ලෙස පහර ගසනවා. ඔය දෙකෙන්ම අපිට තේරෙන්නේ එක කාරණාවක්, උන්වහන්සේ තවමත් අපේ ජීවිතවලට බලපෑමක් කරනවා. දැන් මේක අපි කැමති වුණත් අකමැති වුණත් උන්වහන්සේව අපි අගය කරත් නැතත් උන්වහන්සේව අපි ප්‍රතික්ෂේප කරත් විවේචනය කරත් අපිට පිළිගන්න වෙන සත්‍යතාවයක්. මානව ඉතිහාසයේ වැඩියෙන්ම කතාබහට පත්තුණු පුද්ගලයා තමයි නාසරත් හි ජේසුස් වහන්සේ. එතකොට මානව ඉතිහාසයේ ඉඳලා තියෙනවා ශ්‍රේෂ්ඨ චරිත, දැවැන්ත චරිත ඉඳලා තියෙනවා අතීතයේ ඉඳලා. අපි ගමුකෝ උදාහරණයකට ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්‍රටිස් වගේ ප්‍රඥාවන්තයෝ. ඒ වගේම ඉඳලා තියෙනවා මෑත කාලයේත් අපි හිතමුකෝ නැපෝලියන් බොනපාට්, ඊට පස්සේ ඒබ්‍රහම් ලින්කන් වැනි දැවැන්ත චරිත. නමුත් ඔය හැම චරිතයක් එක්කම අපි ඇත්තටම අවංකව අපක්ෂපාතීව සංසන්දනය කරෝතින් ක්‍රිස්තුන් වහන්සේ තරම් හොඳට හෝ නරකට වැඩියෙන්ම කතාබහට ලක්වුණු පුද්ගලයෙක් නැහැ උන්වහන්සේට සමකරන්න. ඇයි එහෙම වෙලා තියෙන්නේ? උන්වහන්සේව පල් හොරෙක් වශයෙන් කුරුසේ යන ගහලා මරපු කෙනෙක්ව මෙතරම්ම කතාබහට පත් වෙලා තියෙන්නේ කොහොමද? ඒක අපිට ඇත්තට කෘතිමව කරන්න බැහැ. කෘතිමව කරනවා කියන්නේ අපි ප්‍රචාරණ කටයුතු දීලා, ඒ වගේම ජනමාධ්‍ය භාවිතා කරලා කිසිම දෙයක්, කිසිම හරයක් නැති පුද්ගලයෙක්ව අවුරුදු 2000කට ප්‍රොමෝට් කරන්න බැහැ. ඒක නිකන් අපි සරල සාමාන්‍ය දැනුම යෙදුවත් අපිට කිසිම හරයක් නැති කෙනෙක්ව අවුරුදු 2000ක් තිස්සේ අපිට බැහැ මාකට් කරන්න. ඒක අපි අවංකව පිළිගන්න ඕන. අපගේ ආගමික පසුබිම කුමක් වුවත්, අපගේ දාර්ශනික පසුබිම කුමක් වුවත් අපි මේ සත්‍යතාවය පිළිගත යුතුයි. එහෙමනම් අපි තුල ඇතිවෙන්න ඕන අවංකවම කුතුහලයක්, කවුද මේ පුද්ගලයා? මොනවද උන්වහන්සේ කරන්න ගියේ? ඇයි අදටත් ලෝකය මේ වගේ උන්වහන්සේ ගැන උනන්දුවක් දක්වන්නේ? අඩු ගානේ උන්වහන්සේට මෙතරම් විවේචන එල්ල කරන්නේ ඇයි කියන එක අපි හිතන්න ඕන බොහොම අපක්ෂපාතීව. දැන් සමහරක් අයට උන්වහන්සේව විවේචනය කරන්න පුළුවන් බොහොම ද්වේෂ සහගතව, ඊර්ෂ්‍යාවන්ත ලෙස, මේ පුද්ගලයා මෙතරම්ම ලෝකයට බලපෑමක් කරපු කෙනෙක් කියලා. එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ ඒ බලපෑම නවත්වීමේ, අවම කිරීමේ චේතනාවෙන් විවේචන කරන්න පුළුවන්. නමුත් අපි හෘද සාක්ෂි එක්ක ගනුදෙනුවක් කරවතින්, අපක්ෂපාතව අපි බැලුවොතින් අපේ අවධානය යන්න ඕන කවුද මේ පුද්ගලයා? මොනවද එතුමා කරන්න උත්සාහ කරේ? ඇයි ලෝකය මෙතරම් එතුමා පසුපස්සේ යන්නේ? දැන් අදටත් අපි දන්න දෙයක් තමයි ලෝකේ පවතින ප්‍රධාන ආගම් අතර වැඩියෙන්ම සිටින, සංඛ්‍යාත්මකව වැඩියෙන්ම සිටින ජනතාව තමයි ක්‍රිස්තුන් වහන්සේව තමන්ගේ ස්වාමියා කරගත්ත ජනතාව. මම මේක කියන්නේ මේ ආඩම්බර වෙන්න කාරණාවක් නෙවෙයි. එහෙම නැත්නම් ඔළුව ඉදමවා ගැනීමට, උඩඟුව ඇති කර ගැනීමට නෙවෙයි, සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වන කාරණාවක් තමයි. එතකොට මේ උන්වහන්සේට මෙතරම් උන්වහන්සේව අගය කරන උන්වහන්සේ පසුපස්සේ යන අය රැවටිලාද? එහෙම නැත්නම් මේ ජනතාව මේ මෝඩ ජනතාවක්ද? අන්ධ ජනතාවක්ද? එහෙම නැත්නම් තාම මේ මිත්‍යා මත විශ්වාස කරන ජනතාවක්ද? අපි මේ වගේ කරුණු අවංකව බැලිය යුතුයි, විග්‍රහ කර බැලිය යුතුයි. මොකද දැන් ක්‍රිස්තුන් වහන්සේගම කාලේ බැලුවොත් තවත් ඉන්දියා ඒ වගේ පුද්ගලයන්ව කුරුස යන ගහපු රෝම අධිරාජ්‍යයේ දෙන දඬුවමක් තමයි වර්ධි කරපු අයට, ඒ වගේම අපරාධකාරයන්ට, මිනිමරුවන්ට, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරන අයට රෝම අධිරාජ්‍යයේ දෙන එක දඬුවමක් තමයි කුරුසයේ අනගසා මැරීම. එතකොට රෝම අධිරාජ්‍ය තුල කුරුසයේ අනගසා මරපු අය ඉන්දියා දහස් ගණනාවක් ඉඳලා තියෙනවා. ඒ අතර සමහර චරිත අපි දන්නවා, අපි අහලා තියෙනවා ස්පාටකස් කියන චරිතය. වහල් නායකේ ඔහු ජීවත් වුණේ ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙන්න අවුරුදු 70කට වගේ දල වශයෙන් පෙර. ඔහු සහ තව වහලුන් කණ්ඩායමක් කැරලි ගසලා ඔවුන්වත් ඇත්තටම කුරුසේ යන ගහලා මැරුවා. ඇත්තට ස්පාටකස් විතරක් නෙවෙයි, ස්පාටකස් සමග තව 6000කට අධික වහලුන් ප්‍රමාණයක් රෝම සෙනෙවියෙක් උක්‍රාසස් කියන සෙනෙවියා විසින් අනගසා මැරුවා. නමුත් ඒ පුද්ගලයන් මෙතරම්ම මානව ඉතිහාසයට බලපෑමක් කරේ නැහැ. දැන් අදටත් අපි ස්පාටකස් ගැන කතා කරනවා ඓතිහාසික චරිතයක් වශයෙන්. නමුත් මුළු ලෝකයේම මේ වගේ ඔහු පස්සේ යන්න, ඔහු වෙනුවෙන් ජීවිතේ කැපකරන්න සැදී පැහැදී නැහැ. එහෙනම් ඇයි මේ නාසරති ජේසුස්තුමා සුවිශේෂ වන්නේ? ඇයි කුරුසේ යන ගහන ලද පුද්ගලයන් අතර එතුමාට මෙතරම්ම බලපෑමක් කරන්න සිදු වුණේ කොහොමද? මේ කාරණාවන් ඉතා වැදගත්. මොකද අදටත් ක්‍රිස්තුන් වහන්සේ තරම් මාකට් කරන්න පුළුවන් පුද්ගලෙ නැහැ. වැඩියෙන්ම දේවල් විකුණන්න පුළුවන්. අපි කියමු උන්වහන්සේ පිළිබඳ චිත්‍ර වේවා, උන්වහන්සේ පිළිබඳ යම් යම් කලා කෘති වේවා, සිනමා කෘති වේවා, රූපවාහිනී වැඩසටහන්, කවි, පොත්, ඕනම දෙයක් උන්වහන්සේ සම්බන්ධයෙන් දෙයක් කලකරෝති මිලියන් ගණන් විකිණිනවා. අපි මෑත කාලෙත් දැක්කා ඩැන් බ්‍රවුන්ගේ ඩවින්චි කෝඩ් කියන පොත මිලියන 60කට වඩා විකුණුණා. ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධයක් තියෙනවා ඒ පොත තුල. ඒතර බලන්න අදටත් මෙතරම්ම මාකට් කරන්න පුළුවන් පුද්ගලයේ බවට උන්වහන්සේ කොහොමද පත් වුණේ? ඒ ගැන අපි සිතා බැලිය යුතු නැද්ද අවංකව? ඒ වගේම බොහොම උපේක්ෂා සහගතව, ඒ වගේම විද්‍යාත්මකව අපි බැලිය යුතු නැද්ද? එහිදී අපි තව දෙයක් කළ යුතුයි. අපේ තියෙන, අපි හැම දෙනා තුළම තියෙනවා පූර්ව මතයක් කියලා දෙයක්. එහෙම නැත්නම් පූර්ව නිගමන, එහෙම නැත්නම් පූර්ව විනිශ්චයක්, ප්‍රෙජුඩිස්, බයසස්, ප්‍රී ජජ්මන්ට් කියලා. අපි හැමෝටම තියෙනවා. එවැනි දේවල් නැති අය නෑ. නමුත් අපි පොඩ්ඩකට අපගේ ඒ පූර්ව මතයන් පැත්තකට තියලා පසුපස දාලා අපි බලන්න ඕන විවෘතව අලුත් ඇහැකින් කවුද මේ නාසරති ජේසුස් වහන්සේ කියන්නේ කියන එක. දැන් එතුමා ඉපදුනේ බෙත්ලෙහෙම කියන ඒ කුඩා නගරේ ඉපදිලා එතුමා හැදුනේ වැඩුනේ තමන්ගේ තරුණ කාලයේ ගත කරේ ගලීලයේ නාසරත්. ගලීලයේ තියෙන උතුරේ, ඒ කියන්නේ අපේ හරියට උදාහරණයක් අපි කියමුකෝ, අනුරාධපුරයෙන් ඔබට යන අනුරාධපුරයේ සිට යාපනය දක්වා යනකොට පවතින කලාපය වගේ කලාපයක් තමයි ගලීලය කියන්නේ. ඒ තමයි එතුමා හැදුනේ වැඩුනේ. එතුමාගේ වෘත්තිමය පසුබිම අපි දන්නවා වඩුවෙක් වශයෙන් කටයුතු කළේ. එතුමාගේ තාත්තත් වඩුවේ ජෝසෙෆ් තුමා. ඒ වගේම ක්‍රිස්තුන් වහන්සේ අවුරුදු 30 වෙනකම් අප්‍රකට ජීවිතයක් ගත කළේ. ඊට පස්සේ උන්වහන්සේගේ ඒ ප්‍රසිද්ධ ජීවිතය දේශනා කිරීමේ, මිනිසුන්ට සේවය කිරීමේ ජීවිතය පටන් ගත්ත බොහොම කෙටි කාලයක් තුල. අවුරුදු 3යි උන්වහන්සේ සේවය කරේ. දැන් ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන් මෙන්න මේ කාරණාව වැදගත්. උන්වහන්සේගේ ජීවිතයේ වැදගත්කම තියෙන්නේ ප්‍රමාණාත්මකව නෙවෙයි ගුණාත්මකව. ඒ ගුණාත්මක දෘෂ්ටියෙන් බලන්න ඕන. උන්වහන්සේ අවුරුදු 20ක් 30ක් 40ක් දේශනා කරේ නැහැ. අවුරුදු 3යි. ඒ වගේම උන්වහන්සේගේ දේශනා ශෛලිය අපි ඉදිරියේදී සලකා බලනවා වැඩි විස්තර සමග. දේශනා ශෛලිය ඉතාම කෙටි, ඍජු සහ අපි අර කියන්නේ පොයින්ට් එකට විතරයි. එහෙමයි. උන්වහන්සේ මේ මහා පොත් ගණන් උගන්වලා නැහැ. විශාල මහා දීර්ඝ දේශනා කරලා නැහැ. බොහොම කෙටි, සරල ඒවගේම උන්වහන්සගේ ජනතාවට තේරුම් ගත හැකි ජීවිතයට අදාළ දේවල් තමයි දේශනා කරලා තියෙන්නේ. එතර එවැනි සුළු කාලයක් තුළ බොහොම සීමිත දේශනා මාලාවක් මගින්, සීමිත ක්‍රියාපටිපාටියක් මගින්, ක්‍රියාවන් මගින් මහා දැවැන්ත පෙරලියක් වෙනසක් කර අදටත් අවුරුදු 2000කට පසුවත් අදටත් වර්තමානයේ ලෝකේ වැඩියෙන්ම කතා බහ කරන මිනිස්සු වැඩියෙන්ම කතා බහ කරන පුද්ගලයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එහෙම නැත්නම් වෙන කිසිම පුද්ගලයෙක් නෙවෙයි. මේක තමයි විද්‍යාත්මක සත්‍යතාවය. කොහොමද ඒක වුනේ? අපි ටිකක් බලමු අපේ හෘද සාක්ෂියත් එක්ක ගනුදෙනු කරලා කොහොමද මේ පුද්ගලයාට මෙතරම්ම ස්ථානයක් ලැබුණේ. දැත්තට ඔය ගැන පුදුම වුණේ අපි විතරක් නෙවෙයි, නැපෝලියන් බොනපාර්ට්ටත් ඔය ප්‍රශ්න තිබුණා. මානව ඉතිහාසයේ බිහි වුණු ඉතාම දක්ෂ යුද සෙනෙවියෙක් තමයි නැපෝලියන් බොනපාර්ට්. සමහරක් ඉතිහාසඥයෝ කියනවා එතුමා තමයි හොඳම යුද උපායට දක්ෂම කෙනා. ඉතරම්ම දක්ෂ ජෙනරල් කෙනෙක් බිහි වෙලා නැහැ කියලා. කියන්නේ කුඩා හමුදාවකින් විශාල හමුදාවන් පරාජය කිරීමේ දක්ෂ හැකියාවක් තිබුණා නැපෝලියන් බොනපාර්ට්. දැන් මේ වගේ ඉතා දක්ෂ නැපෝලියන් බොනපාර්ට්ට තිබුණු ප්‍රශ්නයක් තමයි, මට මෙච්චර හමුදාවක් ඉඳලා, මෙච්චර දක්ෂ හමුදා නිලධාරීන් ඉඳලා මට පුළුවන් වුණා සෑහෙන ප්‍රමාණයක් ලෝකයේ අල්ලගන්න. සෑහෙන ප්‍රමාණයක් ඔහුගේ කාලයේදී ඔහු අල්ලගත්තා. ඊජිප්තුවට වෙනකන් මේ පැත්තෙන් බැබිලෝනියාව, පර්ෂියාව, ඒ වගේ පැතිවලටත් ආවා. මුළු යුරෝපෙම අල්ලගත්තා. එතකොට නැපෝලියන් බොනපාර්ට් අහනවා, මේ ක්‍රිස්තුන් වහන්සේ කියන කෙනා කිසිම හමුදාවක් නැතුව, එක වෙඩිල්ලක් තියන්නේ නැතුව, එක නැවක් නැතුව, එක හමුදා මේ සෙබලෙක් නැතුව කොහොමද මිනිසුන්ගේ සිස්සතන් මෙතරම් ආක්‍රමණය කරේ? ඔහුට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි කොහොමද මේ පුද්ගලයා, මේ වඩුවා මෙවැනි මහා දෙයක් කරේ? මට මේ දැවැන්ත හමුදාවක් තියාගෙන කරන්න බැරි වුණ දේ. ඒක හොඳ ප්‍රශ්නයක්. නැපෝලියන් බොනපාර්ට් තාම අවංක කෙනෙක්. ඒ නිසායි ඔහු එවැනි අවංක ප්‍රශ්නයක් එක්ක ගනුදෙනු කරේ හෘද සාක්ෂිය තුල. අපිත් ඔය දේ අහන්න ඕන ද්වේෂ සාගතව නෙවෙයි, විද්‍යාත්මකව සහ විවෘතව. එතකොට එතුමා, මම කිව්වා ක්‍රිස්තුන් වහන්සේ කුඩා කාලයක් තුල යම්කිසි සමාජ මෙහෙවරක් පටන් ගත්තා. මොකද එතුමා ඉපදුණු ජාතිය තමයි පැරණි ඊශ්‍රායෙල් වරු. ඊශ්‍රායෙල් ජාතිය ගැඹුරු දීර්ඝ ඉතිහාසයක් තිබුණා. ඊශ්‍රායෙල් ජාතිය අපි දන්නවා මානව ඉතිහාසයේ වැඩියෙන්ම දුක් විඳින ලද ජාතිය තමයි ඊශ්‍රායෙල් ජාතිය. වැඩියෙන්ම යටත් විජිතකරණයට ලක් වෙලා විදේශීය ජාතීන්ගෙන් පීඩාවන් වලට පත් වෙලා විශාල විදිහේ ජන සංහාරවලට, ඒ වගේම සමූල ඝාතන වලට ලක් වෙලා දුක් විඳලා, බඩගින්න ඉඳලා, ඒ වගේම දරුණු අත්දැකීම් වලට ලක් වෙමින් එන ලද ජනතාව. ඉතින් ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙනකොට මීට අවුරුදු 2000කට පෙර මේ ඊශ්‍රායලයේ කියන භූමිය, වර්තමානයේ වර්තමාන ඊශ්‍රායල් රජයත්, ඒ වගේම අපි දන්න ජෝර්දානයේ කියන රාජ්‍යෙත් සමහර කොටස් තමයි මේකට අයිති උනේ. උන්වහන්සේ ඉපදෙන කොටත් මේ රට රෝම අධිරාජ්‍යයේ යටත් විජිතයක් වශයෙන් තිබුණේ, රෝමයේ යටතේ පාලනය වුණේ. ඉතර ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙනකොට රෝම අධිරාජ්‍ය වශයෙන් කටයුතු කරේ මහා ඔගස්ටස් සීසර් කියන ඒ දැවැන්ත අධිරාජ්‍යය, ප්‍රබල අධිරාජ්‍යයක්, විශාල ප්‍රමාණයක් ලෝකයේ ප්‍රදේශ අල්ලගෙන තිබුණා. ඉතර ක්‍රිස්තුන් වහන්සේ ඉපදුනේ යටත් විජිත සමයක ඉපදුනේ. ඉපදිලා උන්වහන්සේ දැක්කා ඒ වකට තිබුණු සෝචනීය තත්වය ඊශ්‍රායලයේ. මොකද ඊශ්‍රායලයේ පවා ඒ වෙනකොට ජනතාව අතර පවා විෂමතාවයන් තිබුණා. විවිධාකාරයේ ජන කොටස් ඉදියා පන්ති විෂමතාවයක් තිබුණා, ගැටීම් තිබුණා. එක පැත්තකින් සදිසිවරු බොහොම ප්‍රබලයි, ඉතාම ධනවත් බලය තිබුණු ආගමික අධිකාරිය තිබුණා. ඊට අමතරව අපි දන්නවා පරිසිවරු ඉන්දියා, ජෙලට්වරු ඉන්දියා, හෙරෝදිවරු ඉන්දියා, එවැනි විවිධ කණ්ඩායම් ඉන්දියා, ඒ වගේම උත්තම පූජකවරෙක් ඉන්දියා, නායක පූජකයන් ඉන්දියා යනාදි වශයෙන්. එතකොට මේ තත්ත්වය උන්වහන්සේ හරියට තේරුම් අරන් තිබුණා. උන්වහන්සේට තේරුණා අර්බුදය තියෙන්නේ මනුෂ්‍යයාගේ ඇතුළාන්තයේ තත්වේ වෙනසක් සිදුවෙන්න ඕන. හදවතේ. දැන් අපිට පුළුවන් අධිරාජ්‍යවාදී රටකට එරෙහිව රගල කරන්න. ඒකේ වැරද්දක් නැහැ. එහෙම නැත්නම් ධර්ම විදිහට විදේශීය ආක්‍රමණයක් තියනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න. ඒ දේවල් හොඳයි. නමුත් අපි හිතමුකෝ ඒ විදේශීය බලවේගය අපේ රට දාලා ගියා කියලා. එතකොට තමයි අපේ සැබෑ තත්ත්වය තේරෙන්නේ. අපි එතකොට ඇත්තටම එකිනෙකාට ප්‍රේම කරනවද, එකිනෙකාට සංවේදීද, එකිනෙකා ගැන හොයනවද කියන එක තේරෙන්නේ එතකොට තමයි. ඒ නිසා ක්‍රිස්තුන් වහන්සේ ආමන්ත්‍රණය කරේ, උන්වහන්සේගේ ප්‍රධාන ජීවිතය පටන් ගත්තාම ප්‍රසිද්ධ ජීවිතය, මිනිස්යාගේ සැබෑ තත්වයට, සමාජයේ තියෙන ඒ පාපකාරී තත්වයේ මූලාශ්‍රය තියෙන්නේ මානව හදවත තුළ, අපගේ ඇතුළාන්තය තුළ. ඒතර ඇතුළාන්තයේ සිදුවෙන පරිවර්තනය තමයි විප්ලවය, තමයි සැබෑ විප්ලවය. ඒ නිසා තමයි උන්වහන්සේ තම දූත මෙහෙවර පටන් ගත්තම මිනිසුන්ව යොමු කරේ වෙනසකට, පරිවර්තනයකට. ඉස්සෙල්ලා අපේ තුල තියෙන ඒ වෙනස කරගන්න ඕන. ඒතර අපි අනිත් අයවත් හරියට දකිනවා. අනිත් අය විග්‍රහ කරගෙන වැඩක් නැහැ, මට මාව හරියට දකින්න බැරි. එතනින් තමයි හැම වෙනසක්ම සිදුවෙන්නේ, හැම වෙනසකටම පදනම දාගන්න පුළුවන්. එතකොට ක්‍රිස්තුන් වහන්සේ ඒ අවුරුදු තුන තුල තමන්ගේ ඒ භූමිය තුල ජනතාවට දේශනා කරන්න පටන් ගත්තා. ඒ වගේම විවිධාකාරයේ සුවය ලබා දෙන, මිනිසුන්ව නිදහස් කරන ක්‍රියාවන් පටන් ගත්තා. ඇත්තට බයිබලීය ලෝකයට අනුව වචනයයි ක්‍රියාවයි කියන්නේ දෙකක් නෙවෙයි, එකක්. වචනයයි ක්‍රියාවයි කියන්නේ එකක්. ඒතර ක්‍රිස්තුන් වහන්සේ සමහර දේවල් කරා, සමහර දේවල් ඉගන්වා, එහෙම නෙවෙයි. උන්වහන්සේ ඉගන්නපු දේ කරා, ඒ වගේම කරපු දේ ඉගන්වා. සමහර අවස්ථාවන් වලදී උන්වහන්සේ මුලින්ම දෙයක් කරලා ඊට පස්සේ මිනිස්සු අහන, ඇයි ඔබතුමා එහෙම කරන්නේ, ඇයි ඔබතුමා එහෙම හැසිරෙන්නේ. ඒතකොට තමයි විග්‍රහය දෙන්නේ. ඒ නිසා ඉතා වැදගත් දෙයක් අපි තේරුම් ගත යුතුයි ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන්. උන්වහන්සේගේ ජීවිතයේ ක්‍රියාවයි වචනයයි, එහෙම නැත්නම් ක්‍රියාවයි දේශනාවයි කියලා කියන්නේ එකම දෙයක්, එකම කාසියක පැති දෙකක්. ඒක අපි හරියට මුල ඉඳලම ග්‍රහණය කරගත යුතුයි. ඒතර උන්වහන්සේ තම භූමිය තුල තමාගේ මව් භාෂාව වූ එවකට ඕන් කතා කරේ ගලීලියානු අරමයික් භාෂාව. උන්වහන්සේ හැදුණු වැඩිනේ ගලීලිය ප්‍රදේශයේ. ඒ ගලීලයේ ප්‍රදේශයටම ආවේණික වූ අරමයික් තිබුණා භාෂා කතා කරන විදිය. ඒ වගේම අපි දන්නවා ජෙරුසලෙමටම ආවේණික වූ ඔවුන්ගේ තිබුණා ඒ භාෂාව කතා කරන විදිය, ඇක්සන්ට් එක, ඔවුන් අර උච්චාරණය කරන විදිහේ වෙනසක්. ඒක හරියට අර සිංහල භාෂාව දකුණු මිනිස්සු කතා කරන විදියයි, කොළඹ අය කතා කරන විදියයි, අපි ගියොතින් හලාවත පුත්තලම් පැත්තේ කතා කරන විදියයි, අනුරාධපුරයේ විදිය, නුවර පැත්තේ තව විදියකට යම් යම් විදියේ යම් යම් වෙනස්කම් තියෙනවා එකම භාෂාව. අන්නේ වැනි දෙයක් තමයි ගලීලියානු අරමයික් භාෂාවේ තිබුණේ. ඒ තමන්ගේ මව් භාෂාවෙන් උන්වහන්සේ ජනතාවට තේරෙන විදිහට විශාල ගැඹුරු පණිවිඩයක් බොහොම සරලව කෙටියෙන් සංවේදනය කරා. දැන් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන. මෙහිදී ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේදී සංනිවේදනය කිරීමේ හොඳම ස්වභාවය තමයි කට වචනයෙන් කරන එක. මොකද බහුතරයකට ජනතාවකට ලියන්න කියන්න දැනගෙන ඉඳියේ නැහැ ඊශ්‍රායෙල් සමාජයේ. ලියන්න කියන්න දැනගෙන ඉඳියේ විනයදරයන්, සමහර පරිසිවරු සහ සදිසිවරු වගේ අයට තමයි අධ්‍යාපනය තිබුණේ. සාමාන්‍ය ජනතාව අතර ලියන්න කියන්න දැනගෙන ඉඳපු අය ඉතාම අඩුයි. බහුතරයක් දැනන් ඉඳියේ නැහැ. ඒ නිසා වෙන දෙයක් නැහැ, උන්වහන්සේට එය වාචිකව තමයි ජනතාවට ලබා දෙන්න වෙන්නේ. ඒතරේ වාචිකව උන්වහන්සේ තනින් තන ගොස් දේශනා කරමින්, ලෙඩුන් සුව කරමින්, ඒ වගේම විශාල විදිහේ ජනතාවට යහපතක් සිදුවෙන ආකාරයේ ක්‍රියා කරමින් අවුරුදු 3ක් තිස්සේ දේවල් කරා. ඒතරේ උන්වහන්සේගේ ඒ අවුරුදු 3 තුල කරපු දේවල්, ඒ භාවිතාව ඉතා වැදගත්. එය තමයි මුල් පදනම, එහෙම නැත්නම් අත්තිවාරම උනේ උන්වහන්සේ ඒ ගොඩනගන ඒ අලුත් දැක්ම සඳහා. එතකොට අපි මේ කාරණාවන් අපි එහෙනම් සරල වශයෙන් තේරුම් ගන්න. එකක්, උන්වහන්සේගේ පසුබිම ජුදා පසුබිමක්. උන්වහන්සේ ජුදා වංශිකයෙක්, ඒ ජුදා සමාජය තුල වර්ධනය වුණු කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ අධ්‍යාත්මික පෝෂණය ලබා ගත්තේ අපි කියනවා ඒ හේබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ, කිතුනු වශයෙන් අපි කියනවා පැරණි ගිවිසුම කියලා. එමත හේබ්‍රෙවරුන්ගේ ශුද්ධ ලියවිලි ග්‍රන්ථවලින් තමයි උන්වහන්සේගේ අධ්‍යාත්මික පෝෂණය ලබා ගත්තේ. ඒ වගේම උන්වහන්සේ තමන්ගේ රටේ එවකට තිබුණු ඒ ජන ජීවිතයේ යථාර්ථයන් ගැඹුරින් කියවගෙන තිබුණා. සංස්කෘතික, ආර්ථික, දේශපාලන, මානසික, ඒ වගේම භාෂාමය තත්වයන් උන්වහන්සේ හොඳට හදාරලා තිබුණා, සංවේදී වෙලා තිබුණා තමන්ගේ තත්වයට. මොකද අපි ඕනෑම දෙයක් කරනකොට අපි තේරුම් ගන්න ඕන අපගේ අර අපගේ ඒ ජන කණ්ඩායම, අපි කියන ඕඩියන්ස් එක හරියට තේරුම් ගන්න ඕන, නැත්නම් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. එතකොට ඒ දෙයටත් උන්වහන්සේ බොහොම සංවේදී වුණා. ඒ වගේම උන්වහන්සේට තිබුණා ඉතා වැදගත් දෙයක්. ඒ තමයි දෙවියන් වහන්සේ සමග ගැඹුරු ගනුදෙනුවක් සම්බන්ධතාවය. ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේ වැහැඳින්නේ ඒ අරමයික වචනෙන් අබ්බා කියන, මගේ තාත්තා. ඊතරම්ම සෙනෙහසාත්මක සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඒ විතරක් නෙමෙයි ක්‍රිස්තුන් වහන්සේගේ අනන්‍යතාවය සකස් වුණේ ඒ තුලේ. අපි උදාහරණයකට ඒ අබ්බා කියන අත්දැකීම අයින් කරෝති, අයින් කරලා ක්‍රිස්තුන් වහන්සේව තේරුම් ගන්න ගියෝතින් අපිට ක්‍රිස්තුන් වහන්සේව හරියට තේරුම් ගන්න බෑ. ඒ නිසා ඒ ඉතා වැදගත්. උන්වහන්සේගේ සමස්ත චරිතය අනන්‍යතාවය සකස් වුණේ දෙවියන් වහන්සේ සමග තිබුණු ඒ ගැඹුරු සම්බන්ධතාවය තුලින්, ඒ සෙනෙහසාත්මක ගනුදෙනුව තුලින් තමයි උන්වහන්සේ කවුද කියන එක සකස් වෙලා තිබුණේ, ගොඩ නැගිලා තිබුණේ, පෝෂණය වෙලා තිබුණේ. ତେ ଏ අධ්‍යක්ීමත් අපිට සම්බන්ධ කරගන්න වෙනවා අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ගැන අපි කරන ඕනෑම අධ්‍යයනයකදී.
0: ඔබ ඒ සවන් දුන්නේ මාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

පෞසකුසුම දේවමාතාවන්ගේ නුවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබරදායකත්වය ලබා දෙන්න. විමසන්න දිමුතු රේඩියෝ කරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකතනංක 0777 32 65 133 0771 83 72 582.

රෝස කුසුම දේව මාතාවන් ගෙනවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබරදායකත්වය ලබා දෙන්න විමසන්න දිමුතු රේඩියෝ කරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 0577 32 65 133 0771 83 72 582

රිදි බලා ගැබින් නැගෙන කුමරි කවුරුද ගීපද රචනය සහ සංගීත නිර්මාණය ගරු බර්සිලින් ජයකොඩි පියතුමා. ගීත ගායනය කල්යාණී වංචනාත සමග සේවිනි රාජපක්ෂ. නව සංගීත අධ්‍යක්ෂණය සුදත් ප්‍රියශාන්ත.

0: ඉදෝරේ නිමාවිය. ඉරිතැලී ගිය කාෂ්ටක වූ මිහි කතට අමාදහර ඇදහැලිනි බිඳුව බිඳුව. දහම් මිහිර හද පිනා මේරු සුවරෙක් කරයි දොරින් දොර පතුරුවා. පහන් කරන හද මඬල කන්කළු රස ගඟුල. ඕ ඒ වෙනකක් නොව ඔබ දිමුතු රේඩියෝව
1: සුබ අස්න ශුද්ධවර මතෙව් තුමන් විසිනි. මතෙව් 1. ආබ්‍රහම්ගේද දාවිඩ්ගේද පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේය. ආබ්‍රහම්ට දාව ඊසාක්ද, ඊසාක්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව ජුදා සහ ඔහුගේ සහෝදරයෝද උපන්හ. ජුදාට දාව තාමාර්ගෙන් පෙරෙෂ් හා ශෙරාද, පෙරෙෂ්ට දාව හෙස්රෝන්ද, හෙස්රෝන්ට දාව ආරාම්ද, ආරාම්ට දාව අමිනාදාබ්ද, අමිනාදාබ්ට දාව නාෂොන්ද, නාෂොන්ට දාව සල්මොන්ද, සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස්ද, බෝවාස්ට දාව රූත්ගෙන් ඕබෙද්ද, ඕබෙත්ට දාව ජෙස්සේද, ජෙස්සේට දාව දාවිත් රජද උපන්නෝය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන්ද, සලමොන්ට දාව රෙහොබෝවම්ද, රෙහොබෝවම්ට දාව අබියාද, අබියාට දාව ආසබ්ද, ආසබ්ට දාව ජෙහොෂාපාද්ද, ජෙහොෂාපාට්ට දාව ජෝරාම්ද, ජෝරාම්ට දාව උෂ්‍යාද, උෂ්‍යාට දාව ජෝතාම්ද, ජෝතාම්ට දාව ආහස්ද, ආහස්ට දාව හෙසකියාද, හෙසකියාට දාව මනස්සේද, මනස්සේට දාව ආමොස්ද, ආමොස්ට දාව ජෝසියාද. බබිලෝනියට විප්‍රවාස ගතවීම සිදු වූ මේ කාලයේදී ජෝසියාට දාව ජෙකොනියාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය. බබිලෝනියේ විප්‍රවාසයෙන් පසු ජෙකොනියාට දාව ෂෙල්තියෙල්ද, ෂෙල්තියෙල්ට දාව සෙරුබාබෙල්ද, සෙරුබාබෙල්ට දාව අබියුද්ද, අබියුද්ට දාව එලියාකිම්ද, එලියාකිම්ට දාව ආශෝර්ද, ආශෝර්ට දාව සාදුක්ද, සාදුක්ට දාව ආකීම්ද, ආකීම්ට දාව එලියුද්ද, එලියුද්ට දාව එලියාසර්ද, එලියාසර්ට දාව මත්තාන්ද, මත්තාන්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව මරියතුමීගේ පුරුෂයා වූ ජෝසෙප්ද උපන්නෝය. මරියතුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන්සේක. මෙසේ ආබ්‍රහම් පටන් දාවිද් දක්වා පරම්පරා සියල්ල දස සතරකි. දාවිද් පටන් බබිලෝනියේ විප්‍රවාස ගතවීම දක්වා පරම්පරා දස සතරකි. බබිලෝනියේ විප්‍රවාස ගතවීමේ කාලයේ පටන් ක්‍රිස්තුන් වහන්සේ දක්වා පරම්පරා දස සතරකි. යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූයේ මෙසේය. උන්වහන්සේගේ මෑණියන් වූ මරියතුමි ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටියදී ඔවුන් එක්වන්න පෙර සුද්ධාත්මයානන් අනුහසින් ඈ ගැප් ගෙන සිටින බව දැනගන්නා ලදී. ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප් සත්පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින් රහසින් ඇය අත්හැර දමන්න සිතාගත්තේය. එහෙත් ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටියදී ස්වාමින් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී,
2: දාවිද්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවා ගන්නට බිය නොවන්න. මන්ද ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයන් අනුහසිනි. ඈ පුතෙකු බිහි කරන්නේය. උන්වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය. මන්ද සිය සෙනග ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමා නොය.
1: මේ සියල්ල සිදු වූයේ ස්වාමින් වහන්සේ දිවසිවරයා ලවා කියවූ කීම ඉටුවන පිණිසය. එනම්,
3: මෙන්න කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නේය. උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත
1: යනුය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන් වහන්සේ අප සමගය යනුයි. ජෝසෙප් නින්දෙන් අවදි වූ විට ස්වාමින් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේය. ඒත් ඇයට පුත්‍රයා ලැබෙනතුරු ඔහු ඇය සමග සහවාසයේ නොයෙදිනි.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකයේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත් සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවේ. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳි ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනය කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

ලොවට සැරිසරන දිමුතු රේඩියෝ සිංහල පූජායාගයට මෙතෙන් සිට සමන් දිය හැකිය.

0: Pi anangede putre anangede shudhatme anangede namen.
1: Amen.
0: Apage swamin vane Jesus Christun mahan sege vara prasadaya devi pi anangede premia. Shudhatme anangede sahabagi kamat. Oba siyalu dena samaga pavativa.
1: Oba samagada pavativa.
0: Premantini jumanu swamin mahan sege namen. ඔබ සිල් දෙනාව ආදරෙන් සාදරෙන් මෙම දිව්‍ය පූජා යාගයට පිළිගන්න අතර ස්වාමින් වහන්සේ අපිව පසුතැවිල්ලකට කැඳවනවා මේ දිව්‍ය පූජා යාගයට වඩා සුසුස් ලෙසින් සහභාගී වීම සඳහා එසේනම් අපෙන් සුදු සභාවත් ස්වාමින් වහන්සේත් බලාපොරොත්තු වෙන මේ ගමන අපි පැමිණ තිබෙනවද එසෙත් නැත්නම් අපෙන් බොහෝ දේ අතපසු වී තිබෙනවාද කියලා පසුතැවිලි හදවතකින් යුක්තව අපෙන්ම අපි විමසා බලමු. සියලු බලති දෙවියන් වහන්සේට

0: වාසීන්ද යාඥාවෙන් හා ධර්ම ක්‍රියාවන් මගින්ද පාපේ හා ස්වార్థේ බැමිවලින් මිදීමට ඔබ අපට මඟ පෙන්වනසේක. අපේ අදමිටු බව අපි පිළිගනිමු. අපේ පව්බර අපි උසුලා ගනිමු. අපේ දුර්වලකම ගැන අප සිත් කලකිරෙන විට ඔබගේ දයාබර වරමින් අප දිරිගැන්ව මැනව උත්ථානයේ ආනන්දයේ කරාද අප ගෙන ගිය මැනව. මිකිදේ ඔබ ශුද්ධාත්මෙන් සමග එක්ම දිවෙන වෙරි සිටින්න ආවුද රජකම් කරන්න ආවුද ඔබගේ පුත්‍රෝ අපගේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
1: ආමෙන්.
2: නික්ම යාම පොතෙන් උපුටාගත් කොටසකි. මෝසෙස් තම මාමණ්ඩියා වූ මිදියන්හි පූජක තැනවන ජෙත්‍රෝගේ එළු බැටළු පට්ටි රැකබලා ගනිමින් සිටියේය. ඔහු ඒ පට්ටි පාලුකරය හරහා දක්කාගෙන ගොස් හොරේබ් නම් දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කල සමිදානන් වහන්සේගේ දූතයා පඳුරක් මැගින් නැගුණු ගිනි ජාලාවක් ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිලී ගිය නමුත් එය නොදැවෙන බව දුටුවේය. මෝසෙස්, මේ පුදුමයකි, මම දැන් ඊට ලං වී පඳුර නොදැවෙන්නේ මන්ද කියා බලමි. තමාටම කියා ගත්තේය. ඔහු ඒ බලන පිණිස ඊට ලංවන බව සමිදානන් වහන්සේ දුටු විට දෙවියන් වහන්සේ පඳුර මැදින් මෝසෙස් මෝසෙස් කියා ඔහුට හඬ ගැසූසේක. ඔහුද මම මෙහියයි කීවේය. එවිට දෙවියන් වහන්සේ කතා කොට මෙතැනට ලං නොවන්න, නුඹේ පාදවලින් වහන් ගලවා දමන්න, නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකැයි වදාළසේක. තව දුරටත් උන්වහන්සේ කතා කරමින් නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මමය. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊසක්ගේ දෙවියන් වහන්සේද, ජාකොබ්ගේ දෙවියන් වහන්සේද මමයයි වදාළසේක. මෝසෙස්ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසා ගත්තේය. සමිදානන් වහන්සේ ඔහුට කතාකොට මෙසේ වදාළසේක. මිස්රයේ සිටින මාගේ සෙනගගේ දුක්ඛිත තත්වය මම දුටු වෙමි. ඔවුන්ගේ විදායකයන්ට විරුද්ධව නගින මොර ගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි. මිසර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා ඒ රටින් ඔවුන්ව පිට කරවා සාරවත් විශාල දේශයකට කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානි වරුන්ගේ හා හීති වරුන්ගේද, අමෝරි වරුන්ගේ හා පෙරෙස්සි වරුන්ගේද, හීවි වරුන්ගේ හා ජෙබේසි වරුන්ගේ දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි. එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතාකොට, එසේනම් මා ඊශ්‍රායෙල් සෙනග වෙත ගොස් නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූසේකැයි කීවිට, ඔවුන්ද උන්වහන්සේගේ නම කුමක්දැයි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කීවෙමින්ද ඇසීය. උන්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, මම වනාහි ස්වයම්භූ තැනන් වහන්සේ වෙමි. ස්වයම්භූ තැනන් වහන්සේ ඔබ වෙත මා එවූසේකැයි නුඹේ ඊශ්‍රායෙල් ජනයාට කිව යුතුයැයි වදාළසේක. තව දුරටත් ඔවුන් වහන්සේ මෝසෙස්ට කතා කරමින් මෙසේ වදාළසේක. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊශාක්ගේ දෙවියන් වහන්සේද, ජාකොබ්ගේ දෙවියන් වහන්සේද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිදානන් වහන්සේ ඔබ වෙත මා එවූසේකැයි කිව යුතුය. සදහටම මෙය මාගේ නාමය වේ. මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරයි. දේව වචනය නම් මෙසේය.
3: දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
4: ඔබගේ පිළිතුර
1: සමිතානෝ අනුකම්පාවෙන් හා

මාගේ ආත්මය සමිඳුන් පසසන්න. හදපත්ලෙන්ම එතුමන්ගේ ශුද්ධ නාමය පසසන්න. මාගේ ආත්මය සමිඳුන් පසසන්න. එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.

මාගේ සියලු පාප කමා කරන සේක. මාගේ සියලු රෝග සුව කරන සේක. මාගේ ජීවිතය පාතාලයෙන් මුදාලන සේක. ප්‍රේමය හා දයාව නැමැති කිරුලෙන් මා සරසන සේක.

සාධාරණ ලෙස ක්‍රියා කරන සේක. පීඩිතයන්ට එතුමානෝ යුක්තිය ඉටු කරන සේක. සමිධානෝ ස්වකීය මාර්ග මෝසෙස්ටත් තම බලවත් ක්‍රියා ඊශ්‍රායෙල් සෙනගටත් දැක්වූ සේක.

දයාවෙන් පරිපූර්ණය. වහා නොකිපෙන සුළුය. අතිශයින්ම කරුණාවන්තය. මන්ද පොළොවට ඉහළින් අහස උස්ව තිබෙන්නාක් මෙන් එතුමානන් කෙරෙහි කරුපිය පාන අයට එතුමානන්ගේ කරුණාව ඉමහත්ය.

0: පාලුතුමන් විසින් කොරින්තවරුන්ට ලියන ලද පළමු හසුනෙන් කොටසකි. සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වේදයි ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔහු සියල්ලෝම වලාකුලක මඟ පෙන්වීම ලැබූහ. ඔහු සියල්ලෝම රතු මුහුදින් එතර වූහ. සියල්ලෝම වලාකුලකද රතු මුහුදෙහිද මෝසෙස් සමග සහභාගී වීමට බෞතිස්මය ලැබූහ. සියල්ලෝම එකම අධ්‍යාත්මික ආහාරය අනුභව කළහ. එකම අධ්‍යාත්මික පෑන් පානය කළහ. ඔවුන් පානය කළේ ඔවුන් කැටුව ගිය දේව පර්වතයකිනි. ඒ පර්වතය නම් ක්‍රිස්තුන් වහන්සේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට දෙවියන් වහන්සේට ප්‍රසන්න වීමට නොහැකි විය. එපෙවින් ඔවුහු කාන්තාරයේදී විනාශ වූහ. ඔවුන් නපුරු දෙසට එලුම් කලාක් මෙන් අපත් නපුරු දෙසට එලුම් නොකරන පිණිස මේ සියල්ල සිදු වූයේ අපට පාඩමක් වශයෙනි. ඔවුන්ගෙන් සමහරෙකු මැසිවිලි කීවාක් මෙන් මැසිවිලි නොකියන්න. මැසිවිලි කීමෙන් ඔවුහු මාරයා විසින් විනාශ කරනු ලැබූහ. මේ සියල්ල ඔවුන්ට සිදු වූයේ පාඩමක් වන පිණිසය. ඒවා ලියන ලද්දේ යුකාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි. තමා ස්ථීරව සිටින්නේ යැයි සිතන්නා නොවැටෙන ලෙස පරිස්සම් වන්න. දේව වාක්‍ය මෙසේය.
1: දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
0: සුපවත් චයනද

එවක් පටන් ජේසුස් වහන්සේ දේශනා කරන්නට පටන්ගෙන මනස්ථාපනය වන්න ස්වර්ග රාජ්‍ය අසන්න කීය.

0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
1: ඔබ සමගද වනසේක්වා.
0: සුවිශේෂ කළ උක්තුමන් විසින් ලියන ලද දේවවාක්‍ය නම් මෙසේය.
1: ස්වාමිනි, ඔබ වහන්සේට මහිමය වේවා.
0: ලූක් 13 පරිච්ඡේදයේ 1 වගන්තියේ සිට 9 වගන්තිය දක්වා. සමහරෙක් ජේසුස් ස්වාමින් වහන්සේට කතා කොට පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේම යාග සමග මිශ්‍ර කළ අන්දම දැන්වූහ. උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ඒ ගලීලයන් එබඳු විපතක් වින්ද බැවින් ඔවුහු අන් හැමට වඩා පාපී වූහයි ඔබ සිතන්නහුද? එසේ නොවේයි මම ඔබට කියමි. පසුතැවි සිත් හරවා නොගත්තොත් ඔබ හැමද එසේම විනාශ වන්නෝය. සිලෝවම්හි බලකොටුව වැටි ඊට යටවී මල 18 දෙනා ජෙරුසලමෙහි විසු අන් හැමට වඩා දුෂ්ට වූහයි ඔබ සිතන්නහුද? එසේ නොවේයි මම ඔබට කියමි. පසුතැවිලි වී සිත් හරවානුගත්තොත් ඔබ හැමට වන්නේ මේ විපතමැයි වදාළසේක. උන්වහන්සේ උපමාවක් වදාරමින් එක් මිනිසෙක් මිදිවත්තෙහි වැඩුණ අත්තික්කා එක් මිනිසෙකුගේ මිදිවත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේය. එහෙත් කිසිවක් සම්බ නොවිය. එවිට ඔහු උයන් ගොව්වාට කතා කරමින්, බලන්න, දැන් අවුරුදු 3ක්ම මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආනමුත් කිසිවක් සම්බ නොවිය. ගස කපා දමන්න, එය පොළොවට බරක්ව තිබිය යුත්තේ මන්දැයි කීය. ඔහු උත්තර දෙමින්, ස්වාමිනි, ඒ වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දත් තිබුණාවේ. ඉන් පසු පල දැරුවොත් හොඳය, එසේ නැත්නම් ඒ කපා දැමීමට පුළුවනැයි පැවසීයයි වදාළ සේක. සමිධානන්ගේ ප්‍රේමී හා ගැලවීමේ සුබ අස්න එසේය.
1: ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.

0: මා ප්‍රිය ආදර ප්‍රේමවන්තිනි, අද දවසේ දේව ප්‍රකාශන හරහා විශේෂයෙන්ම සුද්ධ වූ සුවිශේෂය හරහා දිව යන ප්‍රධාන තේමාවක් හැටියට අපට ගන්නට පුළුවන් වන්නේ, ස්වාමින් වහන්සේ මේ කාලය තුල විශේෂයෙන්ම ආධ්‍යාත්මික ඵලදායිත්වයකට අපව කැඳවන වගයි. අප වර්තමානයේ බෙහෙවින් භාවිත කරන වචන දෙකක් තමයි මේ ඵලදායිත්වය හා ධනාත්මක චින්තනය. බොහෝ විට අද සමාජයේ ඒ භාවිතා කරනු ලබන්නේ හුදෙක් භෞතික ලෞකික තලයක වුවද, ස්වාමින් වහන්සේ අපට අභියෝග කරන්නේ මේ ලෞකික භෞතික තලයට එහා ගිය තාවකාලික දෙයක් නැව සදාකාලික දෙයක්, දිකටම රඳා පවතින දෙයක් කෙරෙහි අපව යොමු කරන්නටයි. අනේ නිසා තමයි ස්වාමින් වහන්සේ පවතින ඵලයක් ගැන ජොම්තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්ති අපිට ප්‍රකාශ කරන්නේ. උන්වහන්සේ කියනවා, ඔබ මා තෝරා ගත්තේ නැත, මම ඔබ තෝරාපත් කෙලිමි. එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිසත්, පවතින ඵල දරන පිණිසත්. මම නැවත කියනවා, බොහෝ ඵල සහ පවතින, මෙලොකෙට පමණක් නොවේ ඒ ලෝකයටත් පවතින ඵල දරන්නට ස්වාමින් වහන්සේ අපව කැඳවනවා. හැබැයි එසේ ඵල නොදරන අයට සිදුවන දේ ගැන තමයි අද සුදු සුවිශේෂය අපිට මතක් කර දෙන්නේ. උන්වහන්සේ උපමාවක් වදාරමින් කියනවා, එක මිනිසෙක් හිටියා, ඔහුට මිදිවත්තක් තිබුණා, ඒ මිදිවත්තේ අත්තික්කා ගසක් තිබුණා. පුරා අවුරුදු 33ක් තිස්සේම මේ උයනේ අයිතිකාරයා යනවා ඵල හොයන්නට, ගසේ ගෙඩියක් හොයන්නට. මොකද වෙන්නේ, අවුරුදු 3ක් තිස්සේ ඔහුට ඵල ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මේ උයන් ගොව්ව අමතලා කියනවා, මේක කපලා දාන්න ඇති, වැඩක් නැහැ, ඵල නොදරන ගහක් මහ පොළොවටත් බරක්, ඒ නිසා මේක කපලා දාන්නට කියලා. ඊට පස්සේ අපි දන්නවා මේ උයන් ගොව්ව මැදිහත් වෙලා තව අවුරුද්දක් ඉල්ල ගන්නවා, පෝර දාලා වතුර දාලා සස්ත්‍රික කරලා ඵල දරන්නට ඉඩ සලසන්නට. මේ පිළිබඳව අපි පස්සේ කතා කරමු. ඒ වගේම මේ උපමාව ගැන මෙනෙහි කරද්දී මට ස්වාමින් වහන්සේගේ තවත් වචනයක්, සිද්ධියක් මතක් වුණා. මේ අත්තික්කා ගසක් සම්බන්ධවම සුදව් ලූක්තුමා උන්වහන්සේගේ සුවිශේෂය 13 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට අපට සමාවෙන්න, මාක්තුමාගේ සුවිශේෂය 11 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ අපිට මෙසේ ප්‍රකාශ කරනවා. බෙතානිය පහු කරගෙන ස්වාමින් වහන්සේ ජෙරුසලමට යද්දී උන්වහන්සේට බඩගිනි එනවා. එතකොට උන්වහන්සේ අත්තික්කා ගසක් දකිනවා. මේ අත්තික්කා ගස ළඟට උන්වහන්සේ ගමන් කරනවා, ගෙඩියක් කන්නට පුළුවන් වේදෝයි කියලා. කොළ පිරීලා තිබුණත්, කොළ තිබුණත් ඵල නැති ගසක් උන්වහන්සේ දැකලා කියනවා, මින් ඉදිරියට කවදාවත් කිසිම කෙනෙක් මේ ගසෙන් ඵල භුක්ති නොවිදිත්වායි කියලා උන්වහන්සේ මේ ගසට සාප කරනවා. මොකද වෙන්නේ, පහුවෙන්දා නැවතත් ශ්‍රාවකයන් සමග මේ පාරේ ගමන් කරද්දී ශ්‍රාවකය දකිනවා, සහ මුලින්ම මේ ගහ මැරිලා වියලිලා ගිහිල්ලා. ප්‍රේමවන්තේනි, මට මේක කියවද්දී පොඩි චකිතයක්, ප්‍රහෙලිකාවක් ආවා. ඒ තමයි මෙතනදී කියනවා, එදා ඒ ගහේ කොළ නොතිබුණේ මොනවා නිසාද? එය අත්තික්කා වාරය නොවුණු බැවිනි කියලා. පැහැදිලිවම ඒ වචනය ප්‍රකාශ කරනවා. ඒ අත්තික්කා වාරය නැති නිසා තමයි ඵල නොදැරුවේ. නමුත් ස්වාමින් වහන්සේ අසාධාරණ දෙයක් කළාදෝ කියන චකිතයක් මට මතු වුණා. මම යාඥාව තුල ස්වාමින් වහන්සේගෙන්ම විමසුවා හරියට ඒ දවසේ ඇතුළතීම ලස්සන අත්දැකීමක් මට ලැබුණා. ඒ තමයි ස්වාමින් වහන්සේගේ වචනේ තුලින්ම එනම් සුදෝ පාවුලතුමාගේ පොතේ තිමති වරුන්ට ලියු හසුනේ දෙවෙනි හසුනේ හතරවෙනි පරිච්ඡේදයේ දෙවෙනි වගන්තියේ මම මේ වචන කියෙව්වා. දේව වචනය දේශනා කරන්න කලටත් අකලටත් දේශනා කරන්න කලටත් අකලටත් එහි නිරතවන්න කියලා. එතකොට මෙතන ඒ ප්‍රශ්නයට මගේ මනසේ මතුවුණ ඒ සැකයට පිළිතුරක් උන්වහන්සේ දෙනවා. කලටත් අකලටත් අපි දෙවියන් වහන්සේගේ වචනයේ නිරත වෙන්නට ඕන. දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්නට, උන්වහන්සේගේ වචනේ ජීවත් වෙන්නට, උන්වහන්සේගේ වචනේ ජීවත් කරවන්නට අන් අයට උගන්වන්නට අපි මේ අපගේ කාලයේ ශ්‍රමය අපගේ හැකියාවන් ආයෝජනය කළ යුතු බව ස්වාමින් වහන්සේ මට ඉඟි කළා මේ වචනේ තුලින්. අපි ඵල දරන්නට නම් මෙන්න මම ඔබට යතුරු කීපයක් නැත්නම් රහස් කීපයක් දේව වචනේ ආලෝකයෙන්ම ඔබ සමග බෙදා ගන්නම්. ගීතාවලියේ හරිම ලස්සන පද පෙළක් පළවෙනි ගීයේ දෙවෙනි පදයේ සිට මෙසේ කියනවා. සමිඳුන්ගේ වචනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්ත වන්නේය. ඔහු ඇලදොල අද්දර සිටුවා ඇති නියම කලට පළදරන කොළ පරවී නොයන ගසකට සමානය. ඔහු කරන සැමදේ සරුසාර වේ. අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ඒ ඵලදායීත්වයේ. මම කිව්වා වගේ අප කරන දේවල් සියල්ල සරුසාර වීම තමයි අපි හැමගේම අපේක්ෂාව. එහෙමනම් එහි රහස වන්නේ මොකක්ද? ස්වාමින් වහන්සේගේ වචනයෙහි ප්‍රබුද්ධිත වෙමින් ඒ දිවාරෑ දෙකී භාවනා කරන්නට අපට උන්වහන්සේ කියා දෙනවා. එසේ කරන අයගේ ඒ ඵලදායීත්වය. එතකොට මෙතනදි කියනවා නියම කලට ඒ වගේ කෙනෙක් ඵල දරනවා ඔහුගේ ජීවිතයේ සියල්ල සරුසාර වෙනවායි කියලා. බලන්න අපි නමෝමරිය කියනවා ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දා වූ මේ. බලන්න මරියාවන් එවන් වාසනාවක් ලැබුවේ ඒ ඵලය තමගේ කුසෙහි දරාගත්තේ ඊට පෙර ඒ වචනේ තමගේ සිත්හි නිදන් කරගත්ත නිසයි කියලා. මේ වචනේ තමගේ සිත්හි නිදන් කරගෙන ඒ ගැන නිරන්තරයෙන් මෙනෙහි කළයි කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ ලුක්තුමාගේ සුවිශේෂයේ දෙවෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියෙන් අපට ප්‍රකාශ කරනවා. අපි තවදුරටත් ගියොත් මේ දෙවෙනි රහස ස්වාමීන් වහන්සේ තුල ආධ්‍යාත්මිකව ඵල දැරීමට මෙන්න අපට කියනවා. ජෙරමියා දිවස්සිවරයා 17 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට හරිම ලස්සනයි ඒ වචනයත්. උන්වහන්සේ කියනවා මිනිසුන් කෙරෙහිත් මිය යන සුළු ශරීර කෙරෙහිත් නොව ස්වාමින් වහන්සේ කෙරෙහි තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තේකි. එතකොට අපි අද සාමාන්‍ය පෙළඹවීම වෙන්නේ අපි මිනිසුන් කෙරෙහි සම්පත් පුද්ගලයින් කෙරෙහි ධනයේ බලයේ තියෙන අය කෙරෙහි විශ්වාස කිරීම. ඒ වගේම අපගේම සුව ශක්තිය අපගේ ශරීරයේ මනසේ බුද්ධියේ ශක්තිය කෙරෙහි අපි යැපීම. එසේ නොව ස්වාමින් වහන්සේ කෙරෙහි තමාගේ පූර්ණ විශ්වාසයේ බලාපොරොත්තුව ප්‍රේමය තියෙන අයට මොකද්ද වෙන්නේ කියලා මෙන්න අපිට 8 වෙනි පදේ කියනවා. ඔහු ගන්නියුරේ සිටුවා ඇති ගඟටම මුල් ඇද ඇති ගිම්හානේට කිසි බියක් නැති කොළ පරවියාමක් නැති නියඟ කාලය ගැන කරදර නැති බලන්න නොනැවති දිගටම පළදාවක් ඇති ගසක් හා සමාන වේ. අර ඉස්තර වෙලා පදේ කියනවා නියම කලට. නමුත් ඊටත් වඩා ඔබට ගිහිල්ලා කියනවා නොනවතී ඵලදරන ගසක් බවට පත්වෙනවා. එතකොට ස්වාමින් වහන්සේගේ වචනේ තුල ඵලදරන කෙනෙක්, උන්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාස කරන කෙනෙක් 24 පැයක් 7 දවසක් සතියට ඵලදරන බව තමයි අපිට මේ වචනයෙන් ප්‍රකාශ කරන්න බලන්න. හරිම බලගත්ු ලස්සන වචනයක් අපිට උන්වහන්සේගේ වචනේ තුලින් මනාවරණය කරනවා. අපි යමු තවදුරටත් මේ තවත් රහසක්. සෙකරියා දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ 4 පරිච්ඡේදයේ 6 වගන්තිය අපිට මතක් කර දෙනවා. එතකොට මේ සෙකරියා දිවස් ප්‍රසාදිවරයාට දෙවදූතේ ස්වාමින් වහන්සේගේ දූතයා දර්ශන වෙලා කියනවා මේ සෙරුබාබෙල් නැමැති රජට ප්‍රකාශ කරන්නට කියලා මේ පොරොන්දුව දානය කරන්නට කියලා. මොකද්ද පොරොන්දුව? නුඹට ජය අත්වන්නේ සේනා බලෙන්වත් සුව ශක්තියෙන්වත් නොව මාගේ ආත්මානුභාවයෙන්ය. රජෙකුගේ ශක්තිය වන්නේ ප්‍රේමවන්තීනි තම සේනා බලයයි. නමුත් ස්වාමින් වහන්සේ කියනවා ඒ සේනා බලය කෙරෙහි විශ්වාස කරන්න එපා. තමා ප්‍රගුණ කරගත් තමාගේ ශක්තියින් කුසලතා තමාගේ බාහු දේහය ගැන විශ්වාස කරන්නට එපා. ඒ සියල්ලට වඩා මගේ ස්වාමින් වහන්සේ මේ සුදු ආත්මයන්න් කෙරෙහි විශ්වාස කරන්න කියලා. 7 පදේ කියනවා විශාල කන්දක් උවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේය. බලන්න ආත්මයන්න් තුල අපි ආධ්‍යාත්මිකව ඵලදරන ආකාරය ගැන ලස්සනට අපිට ප්‍රකාශ කරනවා ගලාතිවරුන්ට ලියු හසුනේ 5 පරිච්ඡේදයේ 22 වගන්තිය. එහෙත් ආත්මයන්න් වහන්සේ කරුණකටගෙන ඇතිවන ප්‍රතිඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, ආත්ම දමනේ හා මුර්දුකම යන මේවාය කියලා. එතකොට ඵල 9ක් ගැන ශුද්ධාත්මන වහන්සේගේ මඟ පෙන්වීම අනුව හැසිරෙන සියලු දෙනා මේ ඵල දරන බව අපට ප්‍රකාශ කරනවා. ඒක නිසා අපේ සුව ශක්තියෙන් අන් අයගේ සහයෙන් කරන්න බැරි බොහෝ දේවල් අපි ආත්මයන්න් වහන්සේ කෙරෙහි රඳා පවතිනවා නම්, උන්වහන්සේගේ දීමනා අපි ලබා ගන්නවා නම් අපට අයත් වෙන බව මේ වචනයෙන් අපිට ප්‍රකාශ කරනවා. එසේනම් අපි කිව්වා වචනේ තුල ස්වාමින් වහන්සේ කෙරෙහි ගැඹුරු විශ්වාසයක් ඇතිව ආත්මයන්න්ගේ මඟ පෙන්වීම අනුව හැසිරුණොතින් අද රම්මි තාත්තේ පුතේ දුවේ අපගේ ජීවිත ඵල දරනවා. ඇත්තෙන්ම අපි ලොකු අරගලයකයේ දෙන්නේ මේ උවදුරු සමය තුල විශේෂයෙන්ම ආර්ථික අවපාතයකට විශාල නස්පැත්තියකට අපගේ දේශය ඇද වැටිලා තිබෙනා වූ මෙවන් අභාග්‍ය සම්පන්න කාලයක් තුල අපි ඊටාම දුෂ්කර උවදුරු සමයක් තුල අපි ජීවත් වෙන්නේ. ඒ වගේම යක්ෂයාගේ ලෝකයාගේ මාංශයාගේ ග්‍රහණයට හසු වෙලා අපි ආධ්‍යාත්මික ලොකු අරගලයක යෙදෙන නපුරා සමග පොරබදින කුරිරු සටනක යෙදෙන කාලයක් මේක. ස්වාමින් වහන්සේත් එසේම නපුරා සමග සටන් කළා. විශේෂයෙන්ම ලුක්තුමාගේ සුවිශේෂයේ 4 පරිච්ඡේදයේ 1, 2 වගන්තිවලදී අපිට ප්‍රකාශ කරනවා ජේසුස් ස්වාමින් වහන්සේ ශුද්ධාත්මයන්න්ගෙන් පූර්ණව ජොර්දානින් ආපසු ආවිට ආත්මයන්න් වහන්සේ විසින් උන්වහන්සේ පාලුකරයට ගෙන යනු ලැබූසේක. එතකොට ශුද්ධාත්මයන්න් වහන්සේට ජේසුස් ස්වාමින් වහන්සේ ඉඩ දුන්නා උන්වහන්සේව රැගෙන යන්නට ඒ පාලුකරයට, ඒ මහා මෙහෙවරට, ඒ ප්‍රසිද්ධ ජීවිතයට සූදානම් කිරීම සඳහා. මෙහිදී දින 40ක් මුළුල්ලේ උන්වහන්සේ පරීක්ෂා කරනු ලැබූසේක. එතකොට දින 40ක් පුරාම ඒ අවසාන මොහොතේදී පමණක් නෙවෙයි ලුක්තුමා ප්‍රකාශ කරනවා දින 40 පුරාම යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබුවා. ප්‍රේමන්තේනි යක්ෂයා අපි කියනවා පුදුම යකෙක් කියලා. මේ යක්ෂයා අපි ළඟට එන්නේ එදා ජේසු ළඟට ආවෙත් අනාරාධිතවයි. ශුද්ධාත්මනන්ව කැඳවගෙන ඒ පාලුකරට යන ජේසු මෙන්න අනාරාධිතව යක්ෂයාත් ඇවිල්ලා මුළු කාලය ඇතුළතදීම යක්ෂයා පරීක්ෂා කරනවා ස්වාමින් වහන්සේව. ඒක අපිට සසඳන්නට පුළුවන් මම බොහෝ විට කියන කතාවක් තමයි මල් පැලේ වල් පැලේ කතාව. බලන්න අපේ අම්මලා අපේ ගෑනු අය මල් පෝච්චියක් අරගෙන ඒකට පෝර දාලා වතුර දාලා අපි රෝස පැලයක් හිටවනවා. මේ එක මල් පැලයක් හිටවපුවම මෙන්න තව සති දෙකක් යද්දි වල් පැල ගොඩක්. මල් පැල එකයි වල් පැල ගොඩයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ රසය උරාගෙන මේ මල් පැලේටත් වඩා ඒ වල් පැල රාශියක් ඉබේම වැඩිලා අර මල් පැලේ දුර්වල වෙලා අනිත් ඒවා මනවින් පෝෂණය වෙලා. මේක තමයි ඇත්ත, මේක තමයි සත්‍ය. අපි මේ කාලය තුලදී අපේ දුගුණ නසන්නට උත්සාහ කරද්දී, අපි සුගුණ වඩන්නට උත්සාහ කරද්දී, අපි මොනතරම් සටනක අපි කොපමණ අමාරු අත්දැකීමකට මේ කාලේ ළඟා වෙනවද කියලා ඔබයි මමයි දන්නවා ප්‍රේමවන්තේනි. එනිසා අපි මේ ස්වාමින් වහන්සේට මේ පරීක්ෂා ජයගන්නට පුළුවන් වුණේ කුමක් නිසාද? ශුද්ධාත්මනන් වහන්සේ එතන හිටියා. නිරාහාරයෙන් උන්වහන්සේ ගත කළා. ගැඹුරු යාඥාවක යෙදුණා. දේව වචනේ මෙනෙහි කළා. අන්න ඒ නිසා තමයි යක්ෂයාගේ පරීක්ෂාවන් ජයගන්නට මේ වචනේ නැමැති දෙමුහත් කඩුව පාවිච්චි කරලා නපුරාව පරාජය කරන්නට යේසුස් ස්වාමින් වහන්සේට පුළුවන් වුණේ. අවසාන වශයෙන් මේ පළදැරීම කොයි ආකාරයෙන් සිදුවේ යුතුද කියන එක සුද්ධ වූ ජාන්තුමාගේ සුවිශේෂී 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය එපමණක් නොව 4, 5, 7, 8 කියන ඒ වගන්ති වලින් අපට මනවින් පැහැදිලි වෙනවා. මිදිවැල මමය, ඔබ එහි අතුය. යමෙක් මා තුල සිටින්නේද, මම ඔහු තුල සිටිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මන්ද මගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය. මෙහා සමානම පදයක් තමයි 4 වෙනි පදේ. මා තුල සිටින්න මමද ඔබ තුල සිටිමි. අත්ත මිදිවැලට යාවි නැත්නම් වෙන්ව ඵල දරන්නට ඊට නොහැකිසේ. ඔබ මාහා ඒකාබද්ධ නොවන්නහු නම් ඵල දැරීමට ඔබට නොහැකිය. ඔබ මා තුල සිටින්නහු නම් මාගේ වචනය ඔබ තුල පවතී නම් ඔබ කැමති දෙයක් ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. එසේනම් ස්වාමින් වහන්සේහා එකට බද්ධ වුණොත්, උන්වහන්සේ හා උන්වහන්සේ තුල ජීවත් වුණොත් පමණයි අපට සැබවින් ඵල දරන්නට පුළුවන්. එතකොට එසේ අපි ඵල දැරුවොතින් තමයි 8 වෙනි පදයට අනුව කියන්නේ පියාණන් වහන්සේව මහිමේට අපට පමුණුවනු ලබන්නට පුළුවන් වන්නේ. මාගේ පියාණන් වහන්සේ මහිමේට පමුණුවනු ලබන්නේ ඔබ බොහෝසේ ඵල ධර්මින් මාගේ ශ්‍රාවකීන් වීමෙන්ය. එමනම් ප්‍රේමන්තිනි, අපි දවස් 20ක් මෙසේ පැමිණ තිබෙනවා. මේ ධර්ම විවේකේ 40 දින ධර්ම විවේකේ මේ පාලුකර අත්දැකීමේ. එහෙමනම් අපට මේ වචනේ ආලෝකයෙන් මේ වෙද්දි වැටහෙනවා ඇති, අපි ඇත්තෙන්ම ඵල දරන කිතුණුවන් නෙමෙයි, කිස්තු ශ්‍රාවකයන් නෙමෙයි කියලා. අප තුල බොහෝ විට ආධ්‍යාත්මික වඳ භාවයක් අපි අත්දකිනවා. වඳ භාවයක් කියන්නේ විවාහ ජීවිතයක් තුල දරුපලක් නොමැති අය වඳයි කියලා අපි කියනවා. බොහෝ විට කිතුණු අපිත් වඳයි, ආධ්‍යාත්මිකව බොහෝ විට අපි ඵල දරන්නේ නැහැ. එමනම් මේ කාලය තුලදී මා සිටිනා තැන සිට මා සිටිය යුතු තැනට සංක්‍රමණයක් වීමට, ගමනක් පසු කර යාමට මේ තැබෑ අරුතවන්නේ ඒ බැවින් අපි සිටිනා තැනින් සිටිය යුතු තැනට වෙනස් වීමක් කළ යුතුයි ප්‍රේමන්තේනි. එහෙමනම් මේ ප්‍රසාද ජනක කාලය තුලදී අපි ඒ ගමන සැබෑ ඵලදැරීමක් කරන්නට අදිෂ්ඨාන කරගනිමු. අවසාන වශයෙන් අපි කිව්වා මේ අර මැදිහත් වීම කරනවා මේ උයන් ගොව්වා. අපටත් මේ මොහොතේ අප දේශයේ ඇද වැටී තිබෙනා මේ කාලකන්ණි තත්වයේ අපගේ දේශපාලන නායකත්වයේ පාපයේ ශාපය අපි සියලු දෙනාම අද භුක්ති විඳිමින් තිබෙනා මේ අභාග්‍ය සම්පන්න කාලය තුල අපිට ස්වාමින් වහන්සේ බලගත්ු මැදිහත් වීමක් කරන්නට ඉල්ලා සිටිනවා. එසේනම් දෙක වංශාවලියේ 7:14 වගන්තිය උන්වහන්සේ අපිට මෙසේ ප්‍රකාශ කරනවා. මාගේ නාමයේ දරන මාගේ සෙනග බැගෑපත් වී යාඥා කර මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාඥා අසා ඔවුන්ගේ පව් කමා කර ඔවුන්ගේ දේශය සුවපත් කරන්නෙමි. හරිම බලගත් පොරොන්දුවක් උන්වහන්සේ දෙන්නේ. එහෙමනම් කිතුණු අපට ලොකු භූමිකාවක් තියෙනවා. උන්වහන්සේගේ නාමයේ දරන කිතුණු අපි සුළුතරයක් වුණත් අපිට පුළුවන් මේ දේශයට සුවය අත්පත් කර දෙන්නට. එදා උයන් ගොව්වා මැදිහත් වුණා වගේ තව වසරක් දෙන්නට කියලා ස්වාමින් වහන්සේ අපිට දෙන්නේ අර එක සෙකන්ඩ් චාන්ස් එකක් විතරක් නෙමෙයි. උන්වහන්සේගේ දයාව, කරුණාව කොන්දේසි විරහිතව අපරිමිතව අපට ලැබෙනවා ප්‍රේමවන්තයනි. එසේනම් අපගේ භූමිකාව වෙන්නේ බැගෑපත්ව පසුතැවිලි වෙලා උන්වහන්සේට යාඥා කරලා අපේ නපුරු මාර්ගවලින් මේ කාලය තුලදී අපි ඉවත් වුණොත් ස්වාමින් වහන්සේ පොරොන්දු වෙනවා අපගේ දේශයේ පව් කමා කරලා අපගේ දේශයට සුවයක් දානය කරන්නට. අපි මොහොතක් නිහඬව යාඥා කරමු. ජීවමානෝ ස්වාමිනී, අපි ඔබ වහන්සේගේ වචනේ මෙසේ මෙනෙහි කරන්නට අවස්ථාව ලබා දීම ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම අපි කිතුණුවන් හැටියට ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ ඵල දැරීම වෙනුවට වඳ භාවයෙන් යුක්තව අපි අන්ධමන්දව ජීවත් වෙනවීම ගැන අපි කනගාටු වෙනවා. අපි පසුතැවිලි වෙනවා. අපගේ ජීවිතේ වෙනස් කරගන්නට විශේෂයෙන්ම ශුද්ධාත්මනන් වහන්සේ තුල ඵල දරන්නට සුදු වූ ස්වාමිනී අපට අවශ්‍ය වරප්‍රසාදය නොමදව දානය කළ මැනව දනු සදහටත් ඔබාන්සිගේ ශ්‍රී නාමයට ගෞරවයත් මහිමයත් වන්දනාවත් ප්‍රශංසාවත් අත්වේවා. ආමෙන්. එකම දෙවියන් කෙරෙහි මම විශ්වාස කරමි. ආසා පොළොවද පෙනෙන්න පිණිසියල්ලද මම වදාළ සියලු බඳු පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනත පුත්‍රයානන්ද එකම ස්වාමීන් වන ජේසුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ සෑම කලකටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. ඔවුන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මව නොලැබ පියාණන් වහන්සේ සමග එකම බවත් වේතිව ඔවුන් වහන්සේ වැඩ සිටිනසේක. ඔවුන් වහන්සේ හේතු කොටගෙන සියලු මවුන් ලැබුවේය. මිනිස් අපෝදෙසාද අපගැලවීම උදෙසාද ඔවුන් වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. සුදාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්නිමරියාවන්ගේ මිනිස් බවගෙන ඔවුන් වහන්සේ මනුෂ්‍යා වූසේක. තවද ඔවුන් වහන්සේ අපෝදෙසා පොන්සියෝ පිලාත් යටතේ කුරුසයන ගැසනු ලැබ මරණයේ වේදනා විඳ උකුත් වී තැන්පත් කරනු ලැබූසේක. ශුද්ධ නීවිලි පරිදි ඔවුන් වහන්සේ තුන්වනදා උත්තාන වූසේක. ඔවුන් වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මළුන්ද විශ්වාස කරන්නට ඔවුන් වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. ඔවුන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැතේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සම්විධානන්ද ජීවදායක ආනන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියාණන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. ඔවුන් වහන්සේ දිවසවරුන් මගින් කතා කළසේක. අපොස්තුලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි.
1: පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනය ඇති බව අදහා ගනිමි. තවද මළුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණ සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්.
0: ස්වාමින් වහන්සේගේ වචනයට අපි සවන් දුන්නා. දැන් උන්වහන්සේ අපගේ වචනයට සවන් දීමට සූදානම්. එම නිසා බගැසිතින් යුක්තව අපගේ ඉල්ලීම් උන්වහන්සේගේ පාමුල තබමු.
2: ආදර දෙවි පියාණනි, කුලාන්ත වරප්‍රසාදයන් ළඟා කර ගැනීමට අප සියලු දෙනා මෙහෙවන්නට සුදු වූ සභාවේ එඩේරිකත්වය දරන සියලු දෙනාට හැකිවන පිණිසද
3: ස්වාමිනි අප කරන යාඥා අසව දාල මැනව.
2: ආදර දෙවි පියාණනි, සැබෑ සිත් හැරීමක් තුල තම වගකීම් නිසියාකාරයෙන් අවබෝධ කරගෙන අප රට වැසියන්ට සරණ වෙමින් ඇති නැති පරතරය තුරන් කරමින් එක ලෙස සතුටින් දිවි ගෙවීමට අවශ්‍ය පරිසරයක් සකස් කිරීමටද
3: ස්වාමී අප කරන යාඥා සවදාල මැනව.
2: සෞබලති දෙවි සමිඳුනි, සැබෑ මනස්ථාපනයක් තුළින් ජීවිත වෙනසක් අත්දැක දෙවිඳුන් ප්‍රේමයට සාක්ෂි දරමින් විශ්වාසවන්ත කිතුණු ජීවිතයක් ගත කිරීමට අවැසි වරම් දානීය කරන පිණිසද
3: ස්වාමිනි අප කරන යාඥා සවදාල මැනව.
2: ආදර දෙවි පියාණනි, මෙම දිව්‍ය පූජා යාගය විකාශය කිරීම සඳහා බැතිබර දායකත්වය සපයන අය සහ එම පවුල්වල සියලු දෙනාද ඔබ වහන්සේගේ වරම් සහ වරප්‍රසාදයන්ගෙන් පූර්ණ කරන පිණිසද
3: ස්වාමී අප කරන යාඥා සවදාල මැනව.
0: ඉල්ලන්න ඔබට ලැබින්නේ ස්වයන් ඔබට සම්බවන්නේ තට්ටු කරන්න ඔබට හරිනු ලබන්නේ අය වදාලා වූ ස්වාමිනි, ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් බලාපොරොත්තු වෙන හා ප්‍රේමයෙන් ඉතුරුව ඔබගේ දරුවන් ඔබගේ පාමුල තැබූ මේ යාඥාවලට සවන් දී වදාල මැනව. ඔබ වහන්සේ සදහටම වැජබිනිසේක රජකම් කරන සේක.
3: ආමෙන්.
0: ලෝකාග්‍ර දෙවි ස්වාමිනිය, අප ඔබට පුදන මේ පූපේ ඔබගේ මහත්දැන ලබා ගත් හේින්ද, පොළවේ සරුසාරයෙන් සහ මනුෂ්‍ය ශ්‍රමයෙන් සෑදුණු හේින්ද, අප සඳහා ජීවනදායක පූපේ බවට පත්වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.
3: තෙරුවන් වහන්සේට සදා ප්‍රශංසා වේවා.
0: ලෝකාග්‍ර දෙවි ස්වාමිනිය, අප ඔබට පුදන මේ මිදිවස ඔබගේ මහත්දැන ලබා ගත් හේින්ද, මිදිවැලේ පළදාවෙන්ද මනුෂ්‍ය ශ්‍රමයෙන්ද සෑදුණු හේින්ද, අපි සඳහා ආත්මික පාණේ බාට පත්වන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.
3: දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා.
0: සහෝදරනි මාත්‍යබත් ස්වාමින් වහන්සේට පුද දෙනමේ මෙයාගේ උන්වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න.
3: ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුරුෂුද්දෝ සභාවට ප්‍රයෝජනවත් සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා.
0: දෙවි ස්වාමිනි, මේ ආගේ මගින් අප කෙරෙහි පැහැදී අප පව්කමා කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටින අපට අපගේ සහෝදරයන්ගේ වැරදි කමා කිරීමටද පිහිට වූ මැනව ඔබ වහන්සේ සදහටම වැජබෙන සේක රජකම් කරන සේක.
3: ආමෙන්.
0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
3: ඔබ සමගද වනසේක්වා.
0: ඔබගේ සිත් යොමු කරන්න.
3: ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු.
0: අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු.
3: ඒ යෝග්‍ය වූද යුතුවද ක්‍රියාවකි.
0: පරිශුද්ධ පියාණනි සියලු බල සදාන්තන දෙවියනි, අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තැනීද අපි වහන්සේට තුති බිදීම සැබවින්ම යෝග්‍ය යුතුවේ සාධාරණය ගැලවීම දායකය. ඔවුන් වහන්සේ ඒ සමරිතානු වනිතාවන්ගෙන් පානය කිරීමට ජලය ඉල්ලමින් ඇය තුළ විශ්වාසයේ ආලෝකය බිහි කළ සේක, ඇය තුළ විශ්වාසයේ ජනිත කිරීමට උන්වහන්සේ තුළ වූ පිපාසේ මගින් ඔබ වහන්සේගේ ප්‍රේමයේ ගින්නෙන් ඇගේ හදවත් දැල් වූ සේක. එයින් සුද්ධ වූ සුරදූතයින්ද ස්වර්ගවාසීන්ද සමග අපිදු මෙසේ එක්වෙමු.

0: श्रीवेवा।
1: इसलिए स्वामिनी उप सब विन्म सुशुद्ध सिल सुशुद्धता वे उल्पत बोहन से में यही नुबहन से आत्म नंगे अनुभावेन में पांडु परिशुद्धवाद करण में नपियाय दिब अपे से अदुने में पांडु रापुदेसा अपे स्वामीन वन जेसुस क्रिस्तुन महान से गे श्री शरीर श्री रुधिर बावट पत्वनु संदहाय उन महान से दुख सहित मरनेट सिय कमेत्तिन पू कमेत्तिन पवरादिय मिट पेर पूपे रागेनु बहान से तुति पुदा एक खड़ा मिसे कीमिन श्री श्रावकेंट दुन सेक ඔබ සැම මේන්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රි භෝජනයේ වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදාමසේ කියමින් සිය ශ්‍රාවකෙන්ට දුන්සේක ඔබ සැම මේන්ගෙන පානය කරන්න සැබවින්ම මෙ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි පෞකමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාදේ වගුරුණු ලබන්නේ මාස්සී කිරීම පිණිස මෙය සිදු කරන්නේ

0: अपविश्वास करना भी रहस्य प्रकाश कर्म।
1: स्वामी भगवान से कुतु से कर, स्वामी भगवान से उतानु से कर, स्वामी भगवान से नवत वडिन से कर।
0: एहिन प्यानी उन्वान से गे मरने तुत्ताने सीपत कर्मिन जीवन दायक पूप्यात गैलवीम दायक कुशलाना तपय बट पुद कर्म ओबाहम सिटमिन बट सेवे खरानट अप सुदुसान वाचिन सल की मगन अपय बट तुति पुदमु ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතව අයද සිටිමු. ස්වාමිනී මුල්ල වෙයි පැතර පවත්නා ඔබගේ සුදු වූ ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප සුදෝත්තම පියානන්ද මැල්කම් රංජිත් නැමැති අප අගරදගුරුතුමන්ද සකල පූජක පිරිසද සමගීම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. උත්තානීය බලාපොරොත්තු ඇතුව මේ ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසයේ තබමින් ඇස්නුවන් කුත්සියලන්ද සීකර ඔබගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට උන් කැඳවාගත් මැනව. අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව. භාග්‍යවත් දේමාතාවන කන්‍යමරියාවන්ද භාග්‍යවත් අපොස්තුලවරුන්ද එක් එක් කාලයන්හි ඔබගේ කැමැත්තීට කළ සීල ශුද්ධවන්තයින්ද සමග අපිට සදා ජීවනයේ සහභාගී වීමට සුදුසන් කළ මැනව. තවද උන් හා සමග ඔබට ප්‍රශංසා කිරීමටද ඔබගේ මහිමය වර්ණනා කිරීමටද ඔබගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලසේ දෙවි පියාණනි ශුද්ධාත්මයන්න් හා සමග එක් වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත්

0: ස්වාමින් වහන්සේම ඉගැන් වූ යාඥාවෙන් අපි පියාණන් වහන්සේට මෙසේ ප්‍රශංසා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්න ලැබිටු වේවා. අපගේ දිනදා භෝජනය අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප ක්ෂමා කරන්නාක් මෙන්, අපගේ වැරදිද ක්ෂමා කළ මැනව පාප අවස්ථාවලට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අපමුදාගත මැනව.
1: ස්වාමිනී සියලු හැපතින් අපමුදාලන මින්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමයේ සතුට උදා කරන මින්ද අපි ආයිදිමු. එවිට ඔබගේ කරුණාවර පීඨ ලැබ නිරතුරු පාපෙන් මිදී සෑම කරදර ප්‍රශ්න වේදනා පාප පරීක්ෂා ජීවිත අභියෝග හා විශේෂයෙන්ම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු.
2: රාජ්‍යයද බලයද මහිමයද සදාටම වහන්සේගේ.
1: සාමය ඔබ සමග තබා යමී මාගේ සාමය ඔබට දෙමී. සුඛී ශ්‍රාවකී නමතව දාළ වහන්සේ අපගේ පාපයන් උත්කා ඔබගේ සභාවේ විශ්වාසය සලකා ඔබගේ කැමැත්ත පරිදිම සභාවට සාමයත් සමගියත් දානය කරන්නට කරුණා කළ මැනව ඔබ සදාටම වැජබිනිසේක රජකම් කරන සේක. ස්වාමීන් වහන්සේගේ සාමය හා සමාදානය ඔබ සමග පවතිවා.
2: ඔබ සමගද පවතිවා.
1: අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින
2: දේවාංශපාලකයාණනි, අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාංශපාලකයාණනි, අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාංශපාලකයාණනි, අපට සාමය දුන මැනව.
1: මෙන්න දේවාජ බාලකයානු, මෙන්න ලොවේ පව් හරින තැනන් වහන්සේ, මෙන්න පසුතැවිල්ලක් තුලින් ස්වාමින් වහන්සේගේ වචනේ මෙනෙහි කරමින් පල දරන්නට අපට අද දවසේ කැඳවීමක් දානය කළ ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ භෝජනයේ වළඳා එයින් ශක්තිමත් වී සැබෑ කිතුණු ශ්‍රාවකයන් ලෙස ජීවත් වන්නෝ සැබවින්ම භාග්‍යවන්තයෝය.
2: ස්වාමිනී, ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුව වන්නේය.
1: සුනාන්සගේ ශ්‍රී සර්වය හසුරු ප්‍රේ සදා ජීවිතයට පාක්ෂ.
3: ආත්මික ආකාරයෙන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආඥාව, සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි, මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසු සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්.

0: අපි යාඥා කරමු. දෙවි සමිඳුනි, මේ ප්‍රසාද නිධානයට හවුල් වීම තුලින් ඔබ වහන්සේගේ කමාව අපි ලබා ගතිමු. සාමයෙන් හා එකමුතු කමින් අප සැම එක් කළ මැනව නිකිද අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා.
1: ආමෙන්.
0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
1: ඔබ සමගද වනසේක්වා.
0: සර්වබලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියානෝද, පුත්‍රයානෝද, ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන සාමෙන් හා ප්‍රෙමින් යුතුව ජීවත් වන්න.
1: දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා.
0: මේ දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙන ඒම සඳහා බැතිබර දායකත්වයේ පිදු ඒ සියලු දෙනාටත්, එයාගේ පවුල්වල සියලු දෙනාටත් අපගේ හදපිරි කෘතවේදීත්වයේ පුදන අතර ආයත ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදේ බහුලව අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම ඔබ සිටින තැන සිට මෙම නාලිකාව මගින් අප පැවැත්වූ මේ දිව්‍ය පූජාවට සහභාගී වූ සියලු දෙනාටත් ස්වාමින් වහන්සේගේ ආශිර්වාදේ බහුලව ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.
2: ඔබ ඒ සවන් දුන්නේ ගරු ජූඩ් නික්ලස් පියතුමා විසින් තේවත්ත දෙව්මැදුරේදී පසුගිය දිනක පවත්වන ලද ඉරුදින දිව්‍ය පූජා යාගයටයි. පටිගත කළේ සුනින් ප්‍රනන්දු. ඔබට කතා කළ මම රජිත හේරත්. ඔබ සැමට ජේසු පිහිටයි.

0: රස විඳින්න, සතුටු වෙන්න, විනෝද වෙන්න. අන්න එතන තමයි තියෙන වැදගත්කම. අන්නේ වැදගත්කම ගැන හිතන ඔයාට අහන්න ඕනම රේඩියෝ එකක් තමයි දිමුතු රේඩියෝ. ගීත රසය දැනෙන හැදනවක ඔබටත් එකතු වෙන්න අපි ආරාධනා කරනවා. දිමුතු රේඩියෝ.
1: බයිබලය නොලියවුනා නම් මේ ලෝකය මීට වඩා සුන්දර තැනක්, යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
0: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකියි.
1: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාර පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අප

0: ඒ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
1: ඔබ ඒ සවන් දුන්නේ මාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

ජේසුස්මින් ඔබ ඉස්සර වෙලා ගායනය චාල්ස් තෝමස් සමඟ නුවන් දිග සේනාරත්න, ගී පදරචනය පෝල් ප්‍රනාන්දු පියතුමා, සංගීත අධ්‍යක්ෂණය ස්ටැන්ලි පීරිස්.

0: ගායනය චාල්ස් තෝමස් සමඟ නුවන් දිගසේනාරත්න. ඔබ මේ සවන් දෙන්නේ දිමුතු රේඩියෝ නාලිකාවටයි.
1: ජීවිත ගංගාවේ හමුවෙන ගල්පර හමුවේ නොනැවතී ඉදිරියට යන්නට සවිය දෙන නද විහිර දිමුතු රේඩියෝ වයි.

0: රෝස කුසුම දේව මාතාවන් ගෙනවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ මැතිවර දායකත්වය ලබා දෙන්න විමසන්න දිමුතු රේඩියෝ ගරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 0732-32-63-07-81-82-582
1: මීළඟට ශුද්ධ අන්තෝනි මුනිතුන්ගේ යාශ්‍යාවට ඔබට සවන්දිය හැක.
2: ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්ය සිදු කරන්නානෙනි. ඉතා බල සම්පන්න වූ ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රේණී. ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් වැරදි මතවලින් ඇතිවන සියලු විපත් දුරවන්නේය. හදිසි මරණය ආරක්ෂා කරනු ලබන්නේය. යක්ෂයාගේ සියලු මායම් වලින් ගලවා ගනු ලබන්නේය. සොරා ගනු ලැබුවා වූද නැති වී ගියා වූද සියල්ල නැවතත් අයිතිකරුවන් වෙතට පුදුමාකාර ලෙස ළඟා කර දෙනු ලබන්නේය. හෘදයාංගම ප්‍රේමයෙන්ද ස්ථීර විශ්වාසයෙන්ද අද දින මම ඔබගේ සරණ පිහිට ඉල්ලා සිටීමට පැමිණියමි. ලක්ෂ සංඛ්‍යාත විශ්වාසකෙන් තම තමන්ගේ නැති වූ දේවල් ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් ආපසු ලබාගත් බව මම විශ්වාස කරමි. මා සන්තකෙන් ඈත් වී තිබෙන

0: නිසා මම මහත්සේ සිත් තැවලට පත්ව සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථ පිහිට උපකාරේ එය මට නැවත ලබා දුන මැනව. මහත් වූ ආශ්චර්ය අද්භූත සිද්ධ කරන්නා වූ ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රේනි, විශ්වාසයෙන් යුක්තව මම අද දින මෙම පිහිට උපකාරයේ ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් අපගේ ඉල්ලීම් දානය කරන දෙවියන් වහන්සේට නිතර ප්‍රශංසා වේවා, වන්දනාවත් ගෞරවයත් අත් වේවා. ආමෙන්.
1: ඔබේ සවන් දුන්නේ ශුද්ධ අන්තෝනි මුනිඳුන්ගේ විශේෂ ආඥාවකටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

අපිව අහගෙන ඉන්න ආදරණීය සුහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බන සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත් සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිතරම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනය කරනවා රැඳෙන්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳෙන්න අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳින් අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

0: අපිව අහගෙන ඉන්න ආදරණීය සුහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිරණය කරන නැවුම් අධ්‍යක්ෂක. මේ අධ්‍යක්ෂක අපි ඔබට තිරණය කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුණු නිසා. අනේ ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බන සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.
1: දේව මාතා ප්‍රාර්ථනාව.

0: රෝස කුසුම දේව මාතාවන් ගෙනවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දෙන්න විමසන්න දිමුතු රේඩියෝ කරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 0772 35 63 0741 83 71 582.
1: සුමී මෑණියන්ගේ බැතිය මුළුලව පතල කිරීම අරමුණු කරගෙනය. අභිරහස්‍යමය රෝස කුසුමී මෑණියන්ගේ නුවාණය ඉමිහිරි ගීතිකා සහ යාඥාවලින් කඩු සතකින් පසාරු කරන ලද අප පෙම්බර මෑණියන්ගේ නිර්මල හෘදයට සැනසීම ලබාදීමට පවත්වනු ලබන භක්ති අභ්‍යාසයන් සඳහා පිටිවහලක් වනු ඇත.
2: ගීත ගායනය සුදත් ප්‍රියශාන්ත ත්‍රිලාල් ප්‍රනාන්දු සමග මොරිස් සොයිසා. සංගීතය මෙහෙවීම සුදත් ප්‍රියශාන්ත. වාදන සහය සුදත් ප්‍රියශාන්ත දිනේෂ් ප්‍රනාන්දු සමග එසිත් ප්‍රභාත් ප්‍රනාන්දු. පටිගත කිරීම සහ සංස්කරණය සුනිල් ප්‍රනාන්දු සුපූත ශබ්දාගාරය පම්බල.

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන් ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳින් අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ. රෝස කුසුම දේවමාතාවන් ගිනුවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබරදායකත්වය ලබා දෙන්න. විමසන්න දිමුතු රේඩියෝ ගරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල. දුරකථන අංක 0577 325 133 0771 83 72 582.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන ජීවිතය පිළිබඳව කතා කරන්න හැමදාමත් අපි එක විදිහට ඉන්නේ නැහැ. පුංචි කාලේ ළදරුවෙක් විදිහට, ඊට පස්සේ ළමා අවදි, ඊට පස්සේ අපි එනවා අපේ තරුණ අවදියට.

පුංචි පුංචි හිත්වල මොනතරම් බලාපොරොත්තු ඇද්ද? ඒ බලාපොරොත්තු කරපින්නාගෙන බලාපොරොත්තුවක් තඹ දොයිතුවකටත් මායිම් නොකරපු ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු අතර දරුවන්ව තනිකරුත්

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

දිමුතු රේඩියෝ කිතුණුගේ වැඩසටහන සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දී හැකිය. විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල. කතා කරන්න දුරකථන අංක 0777 32 65 133 0771 83 72.

0: අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අධ්‍යක්ෂක. මේ අධ්‍යක්ෂක අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම තන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අනේ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.
1: මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
2: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකි.
1: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාරී පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
2: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතා

රිදීබලා ගැබින් නැගෙන කුමරි කවුරුද ගීපද රචනය සහ සංගීත නිර්මාණය ගරු බර්සිලින් ජයකොඩි පියතුමා. ගීත ගායනය කල්යාණී වංශනාත සමග සේවිනි රාජපක්ෂ. නව සංගීත අධ්‍යක්ෂණය සුදත් ප්‍රියශාන්ත.

0: සියලු උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133
1: මෑණියන්ගේ බැතිය මුළුලව පතල කිරීම අරමුණු කරගෙනය. අභිරහස්‍යමය රෝස කුසුමී මෑණියන්ගේ නුවාණය ඉමිහිරි ගීතිකා සහ යාඥාවලින් කඩු සතකින් පසාරු කරන ලද අප පෙම්බර මෑණියන්ගේ නිර්මල හෘදයට සැනසීම ලබාදීමට පවත්වනු ලබන භක්ති අභ්‍යාසයන් සඳහා පිටිවහලක් වනු ඇත.
2: ගීත ගායනය සුදත් ප්‍රියශාන්ත ත්‍රිලාල් ප්‍රනාන්දු සමග මොරිස් සොයිසා. සංගීතය මෙහෙවීම සුදත් ප්‍රියශාන්ත. වාදන සහය සුදත් ප්‍රියශාන්ත දිනේෂ් ප්‍රනාන්දු සමග එසිත් ප්‍රභාත් ප්‍රනාන්දු. පටිගත කිරීම සහ සංස්කරණය සුනිල් ප්‍රනාන්දු. සුපුත ශබ්දාගාරය පම්බල.

ගංගාවේ හමුවෙන ගල්පර හමුවේ නොනැවති ඉදිරියට යන්නට සවිය දෙන නද විහිර දිමුතු රේඩියෝ වයි.

0: මතුතුමන් විසිනි. මතෙව් 1. ආබ්‍රහම්ගේද දාවිද්ගේද පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේය. ආබ්‍රහම්ට දාව ඊසාක්ද, ඊසාක්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව ජුදා සහ ඔහුගේ සහෝදරයෝද උපන්හ. ජුදාට දාව තාමාර්ගෙන් පෙරෙෂ් හා ශෙරාද, පෙරෙෂ්ට දාව හෙස්රෝන්ද, හෙස්රෝන්ට දාව ආරාම්ද, ආරාම්ට දාව අමිනාදාබ්ද, අමිනාදාබ්ට දාව නාෂොන්ද, නාෂොන්ට දාව සල්මොන්ද, සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස්ද, බෝවාස්ට දාව රූත්ගෙන් ඕබෙද්ද, ඕබෙට්ට දාව ජෙස්සේද, ජෙස්සේට දාව දාවිත් රජද උපන්නෝය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන්ද, සලමොන්ට දාව රෙහොබෝවම්ද, රෙහොබෝවම්ට දාව අබියාද, අබියාට දාව ආසබ්ද, ආසප්ට දාව ජෙහොෂාපාද්ද, ජෙහොෂාපාට්ට දාව ජෝරාම්ද, ජෝරාම්ට දාව උෂ්‍යාද, උෂ්‍යාට දාව ජෝතාම්ද, ජෝතාම්ට දාව ආහස්ද, ආහස්ට දාව හෙසකියාද, හෙසකියාට දාව මනස්සේද, මනස්සේට දාව ආමෝස්ද, ආමොස්ට දාව ජෝසියාද. බබිලෝනියට විප්‍රවාස ගතවීම සිදු වූ මේ කාලයේදී ජෝසියාට දාව ජෙකොනියාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය. බබිලෝනියේ විප්‍රවාසයෙන් පසු ජෙකොනියාට දාව ෂෙල්තියෙල්ද, ෂෙල්තියෙල්ට දාව සෙරුබාබෙල්ද, සෙරුබාබෙල්ට දාව අබියුද්ද, අබියුද්ට දාව එලියාකිම්ද, එලියාකිම්ට දාව ආශෝර්ද, ආශෝර්ට දාව සාදුක්ද, සාදොක්ට දාව ආකීම්ද, ආකීම්ට දාව එලියුද්ද, එලියුද්ට දාව එලයාසර්ද, එලයාසර්ට දාව මත්තාන්ද, මත්තාන්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව මරියතුමීගේ පුරුෂයා වූ ජෝසෙප්ද උපන්නෝය. මරියතුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන්සේක. මෙසේ ආබ්‍රහම් පටන් දාවිද් දක්වා පරම්පරා සියල්ල දස සතරකි. දාවිද් පටන් බබිලෝනියේ විප්‍රවාස ගතවීම දක්වා පරම්පරා දස සතරකි. බබිලෝනියේ විප්‍රවාස ගතවීමේ කාලයේ පටන් ක්‍රිස්තුන් වහන්සේ දක්වා පරම්පරා දස සතරකි. යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූයේ මෙසේය. උන්වහන්සේගේ මෑණියන් වූ මරියතුමි ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටියදී ඔවුන් එක්වන්න පෙර සුද්ධාත්මයානන් අනුහසින් ඇ ගැප් ගෙන සිටින බව දැනගන්නා ලදී. ඇගේ ස්වාමිපුරුෂයා වන ජෝසෙප් සත්පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින් රහසින් ඇය අත්හැර දමන්න සිතාගත්තේය. එහෙත් ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටියදී ස්වාමින් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී,
1: දාවිද්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවා ගන්නට බිය නොවන්න. මන්ද ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයන් අනුහසිනි. ඈ පුතෙකු බිහි කරන්නේය. උන්වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය. මන්ද සිය සෙනග ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමා නොය.
0: කී කීය. මේ සියල්ල සිදු වූයේ ස්වාමින් වහන්සේ දිවසිවරයා ලවා කියවූ කීම ඉටුවන පිණිසය. එනම්
2: මෙන්න කන්‍යාවක් ගත්ගෙන පුතෙකු බිහි කරන්නේය. උන්වහන්සේට ඉම්මානුවෙල් යන නාමය තබනු ඇත.
0: යනුය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන් වහන්සේ අප සමගය යනුයි. ජෝසෙප් නින්දෙන් අවදි වූ විට ස්වාමින් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේය. ඒත් ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමග සහවාසයේ නොයෙදිනි. ඔහු උන්වහන්සේට ජේසුස් යන නාමයෙන් තැන්

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකයේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත් සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවේ. ඒ නිසාම අපි නිතරම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133 071 82

0: ගුවන් විදුලි නාලිකාවේ ප්‍රචාරය වන රෝස කුසුම දේවමාතාවන්ගේ නුවාණය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දිය හැක. විමසන්න ගරු අධ්‍යක්ෂපියතුමා, සුපුවත් ගුවන් විදුලි නාලිකාව දිමුතු පදනම පම්බල.
1: කතා කරන්න දුරකථන අංක 077 3265 133 071 83 71 582.

0: බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන් ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳෙන්න අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.
1: දේව මාතා ප්‍රාර්ථනාව

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපි සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකයේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්න බොහොම ආ

දයාව කරුණාව මෙත් සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණ කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

0: බයිබලය නොලිය වුණා නම් මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
1: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකියි.
0: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාරී පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
1: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමටයි අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළන කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළන කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුණු නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඬගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක. අපි දිමුතු රේඩියෝ.

0: Piyanangede putre anangede shudhatme anangede namen.
1: Amen.
0: Apage swamin vane Jesus Christun vahansege vara prasadaya devi piyanangede premya shudhatme anangede sahabagi kamat oba siyalu dena samaga pavativa.
1: Oba samagada pavativa.
0: Premantini jumanu swamin vahansege namen. ඔබ සිල් දෙනා ආදරෙන් සාදරෙන් මෙම දිව්‍ය පූජා යාගයට පිළිගන්න අතර ස්වාමින් වහන්සේ අපිව පසුතැවිල්ලකට කැඳවනවා මේ දිව්‍ය පූජා යාගයට වඩා සුසුස් ලෙසින් සහභාගී වීම සඳහා එසේනම් අපෙන් සුදු සභාවත් ස්වාමින් වහන්සේත් බලාපොරොත්තු වෙන මේ ගමන අපි පැමිණ තිබෙනවද එසෙත් නැත්නම් අපෙන් බොහෝ දේ අතපසු වී තිබෙනවාද කියලා පසුතැවිලි හදවතකින් යුක්තව අපෙන්ම අපි විමසා බලමු. සියලු බලති දෙවියන් වහන්සේට

0: සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් ක්ෂමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා.
1: ආමේන්.
0: ස්වාමිනී කරුණා කළ

මාගේ ආත්මය සමිඳුන් පසසන්න. හදපත්ලෙන්ම එතුමන්ගේ ශුද්ධ නාමය පසසන්න. මාගේ ආත්මය සමිඳුන් පසසන්න. එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.

මාගේ සියලු පාප කමා කරන සේක. මාගේ සියලු රෝග සුව කරන සේක. මාගේ ජීවිතය පාතාලයෙන් මුදාලන සේක. ප්‍රේමය හා දයාව නැමැති කිරුලෙන් මා සරසන සේක.

ලෙස ක්‍රියා කරන සේක. පීඩිතයන්ට එතුමානෝ යුක්තිය ඉටු කරන සේක. සමිධානෝ ස්වකීය මාර්ග මෝසෙස්ටත් තම බලවත් ක්‍රියා ඊශ්‍රායෙල් සෙනගටත් දැක්වූ සේක.

දයාවෙන් පරිපූර්ණය. වහා නොකිපෙන සුළුය. අතිශයින්ම කරුණාවන්තය. මන්ද පොළොවට ඉහළින් අහස උස්ව තිබෙන්නාක් මෙන් එතුමානන් කෙරෙහි කරුපිය පාන අයට එතුමානන්ගේ කරුණාව ඉමහත්ය.

0: පෞලතුමන් විසින් කොරින්තවරුන්ට ලියන ලද පළමු හසුනෙන් කොටසකි. සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වේදයි ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔහු සියල්ලෝම වලාකුලක මඟ පෙන්වීම ලැබූහ. ඔහු සියල්ලෝම රතු මොහොතින් එතර වූහ. සියල්ලෝම වලාකුලකද රතු මොහොතෙහිද මෝසෙස් සමග සහභාගී වීමට බෞතිස්මය ලැබූහ. සියල්ලෝම එකම අධ්‍යාත්මික ආහාරය අනුභව කළහ. එකම අධ්‍යාත්මික පෑන් පානය කළහ. ඔවුන් පානය කළේ ඔවුන් කැටුවගිය දේව පර්වතයකිනි. ඒ පර්වතය නම් ක්‍රිස්තුන් වහන්සේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට දෙවියන් වහන්සේට ප්‍රසන්න වීමට නොහැකි විය. එපෙවින් ඔවුහු කාන්තාරයේදී විනාශ වූහ. ඔවුන් නපුරු දෙසට එලුම් කළාක් මෙන් අපත් නපුරු දෙසට එලුම් නොකරන පිණිස මේ සියල්ල සිදු වූයේ අපට පාඩමක් වශයෙනි. ඔවුන්ගෙන් සමහරෙකු මැසිවිලි කීවාක් මෙන් මැසිවිලි නොකියන්න. මැසිවිලි කීමෙන් ඔවුහු මාරයා විසින් විනාශ කරනු ලැබූහ. මේ සියල්ල ඔවුන්ට සිදු වූයේ පාඩමක් වන පිණිසය. ඒවා ලියන ලද්දේ යුකාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි. තමා ස්ථීරව සිටින්නේ යයි සිතන්නා නොවටන ලෙස පරිස්සම් වන්න. දේව වාක්‍ය මෙසේය.
1: දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
0: සුපවත් චයනද

එවක් පටන් ජේසුස් වහන්සේ දේශනා කරන්නට පටන්ගෙන මනස්ථාපනය වන්න ස්වර්ග රාජ්‍ය අසන්න කීය.

0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
1: ඔබ සමගද වනසේක්වා.
0: සුවිශේෂ කළ උක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය.
1: ස්වාමිනි, ඔබ වහන්සේට මහිමය වේවා.
0: ලූක් 13 පරිච්ඡේදයේ 1 වගන්තියේ සිට 9 වගන්තිය දක්වා. සමහරෙක් ජේසුස් ස්වාමින් වහන්සේට කතා කොට පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේම යාග සමග මිශ්‍ර කළ අන්දම දැන්වූහ. උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ඒ ගලීලයන් එබඳු විපතක් වින්ද බැවින් ඔවුහු අන් හැමට වඩා පාපී වූහයි ඔබ සිතන්නහුද? එසේ නොවේයි මම ඔබට කියමි. පසුතැවි සිත් හරවා නොගත්තොත් ඔබ හැමද එසේම විනාශ වන්නෝය. සිලෝවම්හි බලකොටුව වැටි ඊට යටවී මල 18 දෙනා ජෙරුසලමෙහි විසු අන් හැමට වඩා දුෂ්ට වූහයි ඔබ සිතන්නහුද? එසේ නොවේයි මම ඔබට කියමි. පසුතැවිලි වී සිත් හරවානුගත්තොත් ඔබ හැමට වන්නේ මේ විපතමැයි වදාළසේක. උන්වහන්සේ උපමාවක් වදාරමින් එක් මිනිසෙක් මිදිවත්තෙහි වැඩුණ අත්තික්කා එක් මිනිසෙකුගේ මිදිවත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේය. එහෙත් කිසිවක් සම්බ නොවිය. එවිට ඔහු උයන් ගොව්වාට කතා කරමින්, බලන්න දැන් අවුරුදු 3 මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආනමුත් කිසිවක් සම්බ නොවිය. ගස කපා දමන්න, එය පොළොවට බරක්ව තිබිය යුත්තේ මන්දැයි කීය. ඔහු උත්තර දෙමින්, ස්වාමිනී, ඒ වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දත් තිබුණාවේ. ඉන් පසු පල දැරුවොත් හොඳය, එසේ නැත්නම් ඒ කපා දැමීමට පුළුවනැයි පැවසීයයි වදාළ සේක. සමිධානන්ගේ ප්‍රේමී හා ගැලවීමේ සුභ අස්න එසේය.

මා ප්‍රිය ආදර ප්‍රේමවන්තිනි, අද දවසේ දේව ප්‍රකාශන හරහා විශේෂයෙන්ම සුද්ධ වූ සුවිශේෂය හරහා දිව යන ප්‍රධාන තේමාවක් හැටියට අපට ගන්නට පුළුවන් වන්නේ, ස්වාමින් වහන්සේ මේ කාලය තුල විශේෂයෙන්ම ආධ්‍යාත්මික ඵලදායිත්වයකට අපව කැඳවන වගයි. අප වර්තමානයේ බෙහෙවින් භාවිත කරන වචන දෙකක් තමයි මේ ඵලදායිත්වය හා ධනාත්මක චින්තනය. බොහෝ විට අද සමාජයේ ඒ භාවිතා කරනු ලබන්නේ හුදෙක් භෞතික ලෞකික තලයක වුවද, ස්වාමින් වහන්සේ අපට අභියෝග කරන්නේ මේ ලෞකික භෞතික තලයට එහා ගිය තාවකාලික දෙයක් නව සදාකාලික දෙයක්, දිකටම රඳා පවතින දෙයක් කෙරෙහි අපව යොමු කරන්නටයි. අනේ නිසා තමයි ස්වාමින් වහන්සේ පවතින ඵලයක් ගැන ජොම්තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය අපිට ප්‍රකාශ කරන්නේ. උන්වහන්සේ කියනවා, ඔබ මා තෝරා ගත්තේ නැත, මම ඔබ තෝරාපත් කෙලිමි. එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිසත්, පවතින ඵල දරන පිණිසත්. මම නැවත කියනවා, බොහෝ ඵල සහ පවතින, මෙලොකෙට පමණක් නෙවෙයි ඒ ලෝකයටත් පවතින ඵල දරන්නට ස්වාමින් වහන්සේ අපව කැඳවනවා. හැබැයි එසේ ඵල නොදරන අයට සිදුවන දේ ගැන තමයි අද සුද්ධ සුවිශේෂය අපිට මතක් කර දෙන්නේ. උන්වහන්සේ උපමාවක් වදාරමින් කියනවා, එක මිනිසෙක් හිටියා, ඔහුට මිදිවත්තක් තිබුණා. ඒ මිදිවත්තේ අත්තික්කා ගසක් තිබුණා. පුරා අවුරුදු 33ක් තිස්සෙම මේ උයනේ අයිතිකාරයා යනවා ඵල හොයන්නට, ගසේ ගෙඩියක් හොයන්නට. මොකද වෙන්නේ, අවුරුදු 3ක් තිස්සේ ඔහුට ඵල ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මේ උයන් ගොව්ව අමතලා කියනවා, මේක කපලා දාන්න ඇති, වැඩක් නැහැ, ඵල නොදරන ගහක් මහ පොළොවටත් බරක්, ඒ නිසා මේක කපලා දාන්නට කියලා. ඊට පස්සේ අපි දන්නවා මේ උයන් ගොව්ව මැදිහත් වෙලා තව අවුරුද්දක් ඉල්ල ගන්නවා, පෝර දාලා වතුර දාලා සස්ත්‍රික කරලා ඵල දරන්නට ඉඩ සලසන්නට. මේ පිළිබඳව අපි පස්සේ කතා කරමු. ඒ වගේම මේ උපමාව ගැන මෙනෙහි කරද්දී මට ස්වාමින් වහන්සේගේ තවත් වචනයක්, සිද්ධියක් මතක් වුණා. මේ අත්තික්කා ගසක් සම්බන්ධවම සුදව් ලූක්තුමා උන්වහන්සේගේ සුවිශේෂයේ 13 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට අපට සමාවෙන්න, මාක්තුමාගේ සුවිශේෂ 11 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ අපිට මෙසේ ප්‍රකාශ කරනවා. බෙතානිය පහු කරගෙන ස්වාමින් වහන්සේ ජෙරුසලමට යද්දී උන්වහන්සේට බඩගිනිනවා. එතකොට උන්වහන්සේ අත්තික්කා ගසක් දකිනවා. මේ අත්තික්කා ගස ළඟට උන්වහන්සේ ගමන් කරනවා. ගෙඩියක් කන්නට පුළුවන් වේදෝයි කියලා. කොළ පිරීලා තිබුණත්, කොළ තිබුණත් ඵල නැති ගසක් උන්වහන්සේ දැකලා කියනවා, මින් ඉදිරියට කවදාවත් කිසිම කෙනෙක් මේ ගසෙන් ඵල භුක්ති නොවිදිත්වායි කියලා උන්වහන්සේ මේ ගසට සාප කරනවා. මොකද වෙන්නේ, පහුවෙන්දා නැවතත් ශ්‍රාවකයන් සමග මේ පාරේ ගමන් කරද්දී ශ්‍රාවකය දකිනවා, සහ මුලින්ම මේ ගහ මැරිලා වියලිලා ගිහිල්ලා. ප්‍රේමවන්තේනි, මට මේක කියවද්දී පොඩි චකිතයක්, ප්‍රහෙලිකාවක් ආවා. ඒ තමයි මෙතනදී කියනවා, එදා ඒ ගහේ කොළ නොතිබුණේ මොනවා නිසාද? එය අත්තික්කා වාරය නොවුණු බැවිනි කියලා. පැහැදිලිවම ඒ වචනය ප්‍රකාශ කරනවා. ඒ අත්තික්කා වාරය නැති නිසා තමයි ඵල නොදැරුවේ. නමුත් ස්වාමින් වහන්සේ අසාධාරණ දෙයක් කළාදෝ කියන චකිතයක් මට මතු වුණා.
මම යාඥාවතුල ස්වාමින් වහන්සේගෙන්ම විමසුවා හරියට ඒ දවසේ ඇතුළතීම ලස්සන අත්දැකීමක් මට ලැබුණා. ඒ තමයි ස්වාමින් වහන්සේගේ වචනේ තුලින්ම එනම් සුදෝ පාවුලතුමාගේ පොතේ තිමති වරුන්ට ලියු හසුනේ දෙවෙනි හසුනේ හතරවෙනි පරිච්ඡේදයේ දෙවෙනි වගන්තියේ මම මේ වචන කියෙව්වා. දේව වචනය දේශනා කරන්න කලටත් අකලටත් දේශනා කරන්න කලටත් අකලටත් එහි නිරතවන්න කියලා. එතකොට මෙතන ඒ ප්‍රශ්නයට මගේ මනසේ මතුවන ඒ සැකයට පිළිතුරක් උන්වහන්සේ දෙනවා. කලටත් අකලටත් අපි දෙවියන් වහන්සේගේ වචනයේ නිරත වෙන්නට ඕන. දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්නට, උන්වහන්සේගේ වචනේ ජීවත් වෙන්නට, උන්වහන්සේගේ වචනේ ජීවත් කරවන්නට අන් අයට උගන්වන්නට අපි මේ අපගේ කාලයේ ශ්‍රමය අපගේ හැකියාවන් ආයෝජනය කළ යුතු බව ස්වාමින් වහන්සේ මට ඉඟි කළා මේ වචනේ තුලින්. අපි ඵල දරන්නට නම් මෙන්න මම ඔබට යතුරු කීපයක් නැත්තම් රහස් කීපයක් දේව වචනේ ආලෝකයෙන්ම ඔබ සමග බෙදා ගන්නම්. ගීතාවලියේ හරිම ලස්සන පද පෙළක් පළවෙනි ගීයේ දෙවෙනි පදයේ සිට මෙසේ කියනවා, සමිඳුන්ගේ වචනයෙහි

රහසවන්නේ මොකක්ද? සමුදා ස්වාමින් වහන්සේගේ වචනයෙහි ප්‍රබුද්ධිත වෙමින් ඒ දිවාරෑ දෙකි භාවනා කරන්නට අපට උන්වහන්සේ කියා දෙනවා. එසේ කරන අයගේ ඒ ඵලදායිත්වය. එතකොට මෙතනදී කියනවා නියම කලට ඒ වගේ කෙනෙක් ඵල දරනවා ඔහුගේ ජීවිතයේ සියල්ල සරුස්සාර වෙනවයි කියලා. බලන්න අපි නමෝ මරිය කියනවා ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයෙන් ජේසුස් ආශිර්වාද ලද්දා උමේ. බලන්න මරියාවන් එවන් වාසනාවක් ලැබුවේ ඒ ඵලය තමගේ කුසෙහි දරාගත්තේ ඊට පෙර ඒ වචනේ තමගේ සිත්හි නිදන් කරගත්ත නිසයි කියලා. මේ වචනේ තමගේ සිත්හි නිදන් කරගෙන ඒ ගැන නිරන්තරයෙන් මෙනෙහි කළයි කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ ලුක්තුමාගේ සුවිශේෂයේ දෙවෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියෙන් අපට ප්‍රකාශ කරනවා. අපි තවදුරටත් ගියොත් මේ දෙවෙනි රහස ස්වාමීන් වහන්සේ තුල ආධ්‍යාත්මිකව ඵල දැරීමට මෙන්න අපට කියනවා ජෙරමියා දිවස්සිවරයා 17 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට හරිම ලස්සනයි ඒ වචනයත්. උන්වහන්සේ කියනවා මිනිසුන් කෙරෙහිත් මිය යන සුළු ශරීර කෙරෙහිත් නොව ස්වාමින් වහන්සේ කෙරෙහි තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තේකි. එතකොට අපි අද සාමාන්‍ය පෙළඹවීම වෙන්නේ අපි මිනිසුන් කෙරෙහි සම්පත් පුද්ගලයින් කෙරෙහි ධනේ බලයේ තියෙන අය කෙරෙහි විශ්වාස කිරීම. ඒ වගේම අපගේම සුව ශක්තිය අපගේ ශරීරයේ මනසේ බුද්ධියේ ශක්තිය කෙරෙහි අපි යැපීම. එසේ නොව ස්වාමින් වහන්සේ කෙරෙහි තමගේ පූර්ණ විශ්වාසයේ බලාපොරොත්තුව ප්‍රේමය තියෙන අයට මොකද්ද වෙන්නේ කියලා මෙන්න අපිට 8 පදේ කියනවා. ඔහු ගන්නියුරේ සිටුවා ඇති ගඟටම මුල් ඇද ඇති ගිම්හානේට කිසි බියක් නැති කොළ පරවියාමක් නැති නියඟ කාලය ගැන කරදර නැති බලන්න නොනැවති දිගටම ඵලදාවක් ඇති ගසක් හා සමාන වේ. අර ඉස්තර වෙලා පදේ කියනවා නියම කලට. නමුත් ඊටත් වඩා ඔබට ගිහිල්ලා කියනවා නොනැවති ඵලදරන ගසක් බවට පත් වෙනවා. එතකොට ස්වාමින් වහන්සේගේ වචනේ තුල ඵලදරන කෙනෙක් උන්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාස කරන කෙනෙක් 24 පැයක් 7 දවසක් සතියට ඵලදරන බව තමයි අපට මේ වචනයෙන් ප්‍රකාශ කරන්නේ. බලන්න හරිම බලගත්ු ලස්සන වචනයක් අපිට උන්වහන්සේගේ වචනේ තුලින්ම අනාවරණය කරනවා. අපි යමු තවදුරටත් මේ තවත් රහසක් සෙකරියා දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ 4 පරිච්ඡේදයේ 6 වගන්තිය අපිට මතක් කර දෙනවා. එතකොට මේ සෙකරියා දිවස් ප්‍රසාදිවරයාට දෙවදූතේ ස්වාමින් වහන්සේගේ දූතයා දර්ශන වෙලා කියනවා මේ සෙරුබාබෙල් නැමැති රජට ප්‍රකාශ කරන්නට කියලා මේ පොරොන්දුව දානය කරන්නට කියලා. මොකද්ද පොරොන්දුව? නුඹට ජය අත්වන්නේ සේනා බලෙන්වත් සුව ශක්තියෙන්වත් නොව මාගේ ආත්මානුභාවයෙන්ය. රජෙකුගේ ශක්තිය වන්නේ ප්‍රේමවන්තීනි තම සේනා බලයයි. නමුත් ස්වාමින් වහන්සේ කියනවා ඒ සේනා බලය කෙරෙහි විශ්වාස කරන්න එපා. තමා ප්‍රගුණ කරගත් තමාගේ ශක්තියින් කුසලතා තමාගේ බාහු දේහය ගැන විශ්වාස කරන්නට එපා. ඒ සියල්ලට වඩා මගේ ස්වාමින් වහන්සේ මේ සුදු ආත්මයන් කෙරෙහි විශ්වාස කරන්න කියලා. 7 පදේ කියනවා විශාල කන්දක් උවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේය. බලන්න ආත්මයන්න් තුල අපි ආධ්‍යාත්මිකව ඵලදරන ආකාරය ගැන ලස්සනට අපට ප්‍රකාශ කරනවා ගලාතිවරුන්ට ලියු හසුනේ 5 පරිච්ඡේදයේ 22 වගන්තිය. එහෙත් ආත්මයන්න් වහන්සේ කරුණකටගෙන ඇතිවන ප්‍රතිඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, ආත්ම දමනේ
හා

0: මුර්දුකම යන මේවාය කියලා. එතකොට ඵල නමයක් ගැන ශුද්ධාත්මනන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව හැසිරෙන සියලු දෙනා මේ ඵල දරන බව අපට ප්‍රකාශ කරනවා. ඒක නිසා අපේ සුව ශක්තියෙන් අන් අයගේ සහයෙන් කරන්න බැරි බොහෝ දේවල් අපි ආත්මයන්න් වහන්සේ කෙරෙහි රඳා පවතිනවා නම්, උන්වහන්සේගේ දීමනා අපි ලබා ගන්නවා නම් අපට අයත් වෙන බව මේ වචනයෙන් අපිට ප්‍රකාශ කරනවා. එසේනම් අපි කිව්වා වචනේ තුල ස්වාමින්වහන්සේ කෙරෙහි ගැඹුරු විශ්වාසයක් ඇතුව ආත්මයන්ගේ මඟ පෙන්වීම අනුව හැසිරුණොතින් අද රම්මි තාත්තේ පුතේ දුවේ අපගේ ජීවිත ඵල දරනවා. ඇත්තෙන්ම අපි ලොකු අරගලයක යෙදෙන්නේ මේ උවදුරු සමය තුල, විශේෂයෙන්ම ආර්ථික අවපාතයකට විශාල නස්පැත්තියකට අපගේ දේශය ඇද වැටිලා තිබෙනා වූ මෙවන් අභාග්‍ය සම්පන්න කාලයක් තුල අපි ඊටාම දුෂ්කර උවදුරු සමයක් තුල අපි ජීවත් වෙන්නේ. ඒ වගේම යක්ෂයාගේ, ලෝකයාගේ, මාංශයාගේ ග්‍රහණයට හසු වෙලා අපි ආධ්‍යාත්මික ලොකු අරගලයක යෙදෙන නපුරා සමග පොරබදින කුරිරු සටනක යෙදෙන කාලයක් මේක. ස්වාමින් වහන්සේත් එසේම නපුරා සමග සටන් කළා. විශේෂයෙන්ම ලුක්තුමාගේ සුවිශේෂයේ හතරවෙනි පරිච්ඡේදයේ පළවෙනි දෙවෙනි වගන්තිවලදී අපිට ප්‍රකාශ කරනවා ජේසුස් ස්වාමින් වහන්සේ ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව ජොර්දානින් ආපසු ආවිට ආත්මයන් වහන්සේ විසින් උන්වහන්සේ පාලුකරයට ගෙන යනු ලැබූසේක. එතකොට ශුද්ධාත්මයන් වහන්සේට ජේසුස් ස්වාමින් වහන්සේ ඉඩ දුන්නා උන්වහන්සේව රැගෙන යන්නට ඒ පාලුකරයට, ඒ මහා මෙහෙවරට, ඒ ප්‍රසිද්ධ ජීවිතයට සූදානම් කිරීම සඳහා. මෙහිදී දින 40ක් මුළුල්ලේ උන්වහන්සේ පරීක්ෂා කරනු ලැබූසේක. එතකොට දින 40ක් පුරාම, ඒ අවසාන මොහොතේදී පමණක් නෙවෙයි, ලුක්තුමා ප්‍රකාශ කරනවා දින 40 පුරාම යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබුවා. ප්‍රේමන්තේනි, යක්ෂයා අපි කියනවා පුදුම යකෙක් කියලා. මේ යක්ෂයා අපි ළඟට එන්නේ එදා ජේසු ළඟට ආවෙත් අනාරාධිතවයි. ශුද්ධාත්මනන්ව කැඳවගෙන ඒ පාලුකරට යන ජේසු මෙන්න අනාරාධිතව යක්ෂයාත් ඇවිල්ලා මුළු කාලය ඇතුළතදීම යක්ෂයා පරීක්ෂා කරනවා ස්වාමින් වහන්සේව. ඒක අපිට සසඳන්නට පුළුවන් මම බොහෝ විට කියන කතාවක් තමයි මල් පැලේයි වල් පැලේයි කතාව. බලන්න, අපේ අම්මලා අපේ ගෑනු අය මල් පෝච්චියක් අරගෙන ඒකට පෝර දාලා වතුර දාලා අපි රෝස පැලයක් හිටවනවා. මේ එක මල් පැලයක් හිටවපුවම මෙන්න තව සති දෙකක් යද්දි වල් පැල ගොඩක්. මල් පැල එකයි, වල් පැල ගොඩයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ රසය උරාගෙන මේ මල් පැලේටත් වඩා ඒ වල් පැල රාශියක් ඉබේම වැඩිලා අර මල් පැලේ දුර්වල වෙලා අනිත් ඒවා මනවින් පෝෂණය වෙලා. මේක තමයි ඇත්ත, මේක තමයි සත්‍ය. අපි මේ කාලය තුලදී අපේ දුගුණ නසන්නට උත්සාහ කරද්දී, අපි සුගුණ වඩන්නට උත්සාහ කරද්දී, අපි මොනතරම් සටනක, අපි කොපමණ අමාරු අත්දැකීමකට මේ කාලේ ළඟා වෙනවද කියලා ඔබයි මමයි දන්නවා ප්‍රේමවන්තේනි. එනිසා අපි මේ ස්වාමින් වහන්සේට මේ පරීක්ෂා ජය ගන්නට පුළුවන් වුණේ කුමක් නිසාද? ශුද්ධාත්මනන් වහන්සේ එතන හිටියා. නිරාහාරයෙන් උන්වහන්සේ ගත කළා. ගැඹුරු යාඥාවක යෙදුණා. දේව වචනේ මෙනෙහි කළා. අන්න ඒ නිසා තමයි යක්ෂයාගේ පරීක්ෂාවන් ජය ගන්නට මේ වචනේ නැමැති දෙමුහත් කඩුව පාවිච්චි කරලා නපුරාව පරාජය කරන්නට ජේසුස් ස්වාමින් වහන්සේට පුළුවන් වුණේ. අවසාන වශයෙන් මේ පළදැරීම කොයි ආකාරයෙන් සිදුවේ යුතුද කියන එක සුද වූ ජාන්තුමාගේ සුවිශේෂී 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය එපමණක් නොව 4, 5, 7, 8 කියන ඒ වගන්ති වලින් අපට මනවින් පැහැදිලි වෙනවා. මිදිවැල මමය ඔබෙහි අතුය. යමෙක් මා තුල සිටින්නේද මම ඔහු තුල සිටින්ද ඒ තැනැත්තේ බොහෝ ඵලදරයි මන්ද මගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය මේ හා සමානම පදයක් තමයි හතරවෙනි පදේ මා තුල සිටින්න මමද ඔබ තුල සිටිමි අත්ත මිදිවැලට යාවි නැත්නම් වෙන්ව ඵලදරන්නට ඊට නොහැකිසේ ඔබ මාහා ඒකාබද්ධ නොවන්නහුනම් ඵලදැරීමට ඔබට නොහැකිය ඔබ මා තුල සිටින්නහුනම් මාගේ වචනය ඔබ තුල පවතිනම් ඔබ කැමති දෙයක් ඉල්ලන්න ඔබට දෙනු ලැබේ එසේනම් ස්වාමින් වහන්සේහා එකට බද්ධ වුණොත් උන්වහන්සේ හා උන්වහන්සේ තුල ජීවත් වුණොත් පමණයි අපට සැබවින් ඵල දරන්නට පුළුවන් එතකොට එසේ අපි ඵල දරුවොතින් තමයි අටවෙනි පදයට අනුව කියන්නේ පියාණන් වහන්සේව මහිමේට අපට පමුණුවනු ලබන්නට පුළුවන් වන්නේ මාගේ පියාණන් වහන්සේ මහිමේට පමුණුවනු ලබන්නේ ඔබ බොහෝසේ ඵල ධර්මින් මාගේ ශ්‍රාවකීන් වීමෙන්ය එමනම් ප්‍රේමන්තිනි අපි දවස් 20ක් මෙසේ පැමිණ තිබෙනවා මේ ධර්ම විවේකයේ 40 දින ධර්ම විවේකයේ මේ පාළු කර අත්දැකීමේ එහෙමනම් අපට මේ වචනේ ආලෝකයෙන් මේ වෙද්දි වැටහෙනවා ඇති අපි ඇත්තෙන්ම ඵල දරන කිතුණුවන් නෙමෙයි කිස්තු ශ්‍රාවකෙයින් නෙමෙයි කියලා අපතුල බොහෝ විට ආධ්‍යාත්මික වඳභාවයක් අපි අත්දකින්නවා වඳභාවයක් කියන්නේ විවාහ ජීවිතයක් තුළ දරුපලක් නොමැති අය වඳයි කියලා අපි කියනවා බොහෝ විට කිතුණු අපිත් වඳයි ආධ්‍යාත්මිකව බොහෝ විට අපි ඵල දරන්නේ නැහැ එමනම් මේ කාලය තුලදී මා සිටිනා තැන සිට මා සිටිය යුනු යුතු තැනට සංක්‍රමණයක් වීමට ගමනක් පසු කර යාමට මේ තැබෑ අරුතවන්නේ ඒ බැවින් අපි සිටිනා තැනින් සිටිය යුතු තැනට වෙනස් වීමක් කළ යුතුයි ප්‍රේමන්තේනි එහෙමනම් මේ ප්‍රසාද ජනක කාලය තුලදී අපි ඒ ගමන සැබෑ ඵල දැරීමක් කරන්නට අදිෂ්ඨාන කරගනිමු අවසාන වශයෙන් අපි කිව්වා මේ අර මැදිහත් වීම කරනවා මේ උයන් ගොව්වා අපටත් මේ මොහොතේ අප දේශය ඇද වැටි තිබෙනා මේ කාලකන්ණි තත්වයේ අපගේ දේශපාලන නායකත්වයේ පාපේ ශාපේ අපි සියලු දෙනාම අද භුක්ති විඳිමින් තිබෙනා මේ අභාග්‍ය සම්පන්න කාලය තුල අපිට ස්වාමින් වහන්සේ බලගත්ු මැදිහත් වීමක් කරන්නට ඉල්ලා සිටිනවා එසේනම් දෙක වංශාවලියේ 7:14 වගන්තිය උන්වහන්සේ අපිට මෙසේ ප්‍රකාශ කරනවා මාගේ නාමයේ දරන මාගේ සෙනග බැගෑපත් වී යාඥා කර මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාඥා අසා ඔවුන්ගේ පව් කමා කර ඔවුන්ගේ දේශය සුවපත් කරන්නෙමි හරිම බලගත්ු පොරොන්දුවක් උන්වහන්සේ දෙන්නේ එහෙමනම් කිතුණු අපට ලොකු භූමිකාවක් තියෙනවා උන්වහන්සේගේ නාමයේ දරන කිතුණු අපි සුළුතරයක් වුණත් අපිට පුළුවන් මේ දේශයට සුවය අත්පත් කර දෙන්නට එදා උයන් ගොව්වා මැදිහත් වුණා වගේ තව වසරක් දෙන්නට කියලා ස්වාමින් වහන්සේ අපිට දෙන්නේ අර එක සෙකන්ඩ් චාන්ස් එකක් විතරක් නෙමෙයි උන්වහන්සේගේ දයාව කරුණාව කොන්දේසි විරහිතව අපරිමිතව අපට ලැබෙනවා ප්‍රේමවන්තීනි එසේනම් අපගේ භූමිකාව වෙන්නේ බැගෑපත්ව පසුතැවිලි වෙලා උන්වහන්සේට යාඥා කරලා අපේ නපුරු මාර්ගවලින් මේ කාලය තුලදී අපි ඉවත් වුණොත් ස්වාමින් වහන්සේ පොරොන්දු වෙනවා අපගේ දේශයේ පව් කමා කරලා අපගේ දේශයට සුවයක් දානය කරන්නට අපි මොහොතක් නිහඬව යාඥා කරමු ජීවමාන වූ ස්වාමිනි අපි ඔබ වහන්සේගේ වචනේ මෙසේ මෙනෙහි කරන්නට අවස්ථාව ලබා දීම ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ඒ වගේම අපි කිතුනුවන් හැටියට ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ ඵල දැරීම වෙනුවට වඳ භාවයෙන් යුක්තව අපි අන්ධමන්දව ජීවත් වෙනවීම ගැන අපි කනගාටු වෙනවා. අපි පසුතැවිලි වෙනවා. අපගේ ජීවිතය වෙනස් කරගන්නට විශේෂයෙන්ම ශුද්ධාත්මනන් වහන්සේ තුල ඵල දරන්නට සුද වූ ස්වාමිනි අපට අවශ්‍ය වරප්‍රසාදය නොමදව දානය කළ මැනව දනු සදහටත් ඔබාන්සිගේ ශ්‍රී නාමයට ගෞරවයත් මහිමයත් වන්දනාවත් ප්‍රශංසාවත් අත්වේවා. ආමෙන්. එකම දෙවියන් කෙරෙහි මම විශ්වාස කරමි.
1: ආසා පොළොවද පෙනෙන්න පිණිසියල්ලද මම වදාළ සිරිපත් පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ඒක ජනත පුත්‍රයානන්ද එකම ස්වාමින්ද වන ජේසුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලකටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවනු ලැබ පියාණන් වහන්සේ සමග එකම බවත්ව ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවුන් ලැබුවේය. මිනිස් අපෝ දෙසාද අපගැලවීමු දෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. සුදාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්නි මරියාවන්ගේ මිනිස් බවගෙන ඔවුන් වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන් වහන්සේ අපෝදෙසා පොන්සියෝ පිලාත් යටතේ කුරුසයන ගැසනු ලැබ මරණය වේදනා විඳ උකුත් වී තැන්පත් කනු ලැබූසේක. ශුද්ධ ලිවිලි පරිදි ඔවුන් වහන්සේ තුන්වනදා උත්තාන වූසේක. ඔවුන් වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මනුන්ද විශ්වය කරන්නට ඔවුන් වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. ඔවුන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැතේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සම්මානන්ද ජීවදායක ආනන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියාණන්ද පුත්‍රයන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. ඔවුන් වහන්සේ දිවසවරුන් මගින් කතා කළසේක. අපොස්තුලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමා සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණ සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්.
0: ස්වාමින් වහන්සේගේ වචනයට අපි සවන් දුන්නා. දැන් උන්වහන්සේ අපගේ වචනයට සවන් දීමට සූදානම්. එම නිසා බැගෑ සිතින් යුක්තව අපගේ ඉල්ලීම් උන්වහන්සේගේ පාමුල තබමු.
2: ආදර දෙවි පියාණනි, තුලාන්ත වරප්‍රසාදයන් ළඟා කර ගැනීමට අප සියලු දෙනා මෙහෙවන්නට ශුද්ධ වූ සභාවේ එඩේරිකත්වය දරන සියලු දෙනාට හැකිවන පිණිසද
1: ස්වාමිනි අපකරණ යාඥා සවදාල මැනව.
2: ආදර දෙවි පියාණනි, සැබෑ සිත් හැරීමක් තුල තම වගකීම් නිසියාකාරයෙන් අවබෝධ කරගෙන අප රට වැසියන්ට සරණ වෙමින් ඇති නැති පරතරය තුරන් කරමින් එකලෙස සතුටින් දිවි ගෙවීමට අවශ්‍ය පරිසරයක් සකස් කිරීමටද
1: ස්වාමිනි අපකරණ යාඥා සවදාල මැනව.
2: සෞබලති දෙවි සමිදුනි, සැබෑ මනස්ථාපනයක් තුළින් ජීවිත වෙනසක් අත්දැක දෙවිඳුන් ප්‍රේමයට සාක්ෂි දරමින් විශ්වාසවන්ත කිතුණු ජීවිතයක් ගත කිරීමට අවැසි වරම් දානීය කරන පිණිසද
1: ස්වාමිනි අපකරණ යාඥා සවදාල මැනව.
2: ආදර දෙවි පියාණනි, මෙම දිව්‍ය පූජා යාගය විකාශය කිරීම සඳහා බැතිබර දායකත්වය සපයන අය සහ එම පවුල්වල සියලු දෙනාද ඔබ වහන්සේගේ වරම් සහ වරප්‍රසාදයන්ගෙන් පූර්ණ කරන පිණිසද
1: ස්වාමිනි අපකරණ යාඥා සවදාල මැනව.
0: ඉල්ලන්න ඔබට ලැබින්නේ ස්වයන් ඔබට සම්බවන්නේ තට්ටු කරන්න ඔබට හරිනු ලබන්නේ අය වදාලා වූ ස්වාමිනි, ඔබාන්සේ කෙරෙහි විශ්වාසයෙන් බලාපොරොත්තුවෙන් හා ප්‍රේමයෙන් ඉතුරුව ඔබගේ දරුවන් ඔබගේ පාමුල තැබූ මේ යාඥාවලට සවන් දී වදාල මැනව. ඔබාන්සේ සදහටම වැජබිනිසේක රජකම් කරන සේක.
1: ආමෙන්.
0: ලෝකාග්‍ර දෙවි ස්වාමිනිය, අප ඔබට පුදන මේ පූපේ ඔබගේ මහත් දැනුම ලබා ගත්තෙහිඳ පොළවේ සරුසාරයෙන් සහ මනුෂ්‍ය ශ්‍රමයෙන් සෑදුණු හින්ද අප සඳහා ජීවනදායක පූපේ බවට පත්වන හින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.
1: දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා.
0: ලෝකාග්‍රද විස්වාමිනිය අප ඔබට පුදන මේ මිදි උසබගී මාධ්‍යවෙන් අප ලබා ගත්තෙහින්ද මිදි වෙලේ පළදාවෙන්ද මනුෂ්‍ය ශ්‍රමයෙන්ද සෑදුණු හේින්ද අප සඳහා ආත්මික පාණි බාට පත්වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා
1: දිව්‍යන් වහන්සේට සදා ප්‍රශංසා වේවා
0: සෞදරණී මාත්‍යබත් ස්වාමින් වහන්සේට පුද දෙනමේ මෙයාගේ උන්වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න.
1: ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධෝ සභාවට ප්‍රයෝජන කරන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා.
0: දෙවි ස්වාමිනි, මේ යාගය මගින් අප කෙරෙහි පැහැදී අප පව්කමා කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටින අපට අපගේ සහෝදරයන්ගේ වැරදි කමා කිරීමටද පිහිට වූ මැනව ඔබන්සේ සදහටම වැජබෙන සේක රජකම් කරන සේක.
1: ආමේන්.
0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
1: ඔබ සමගද වනසේක්වා.
0: ඔබගේ සිත් යොමු කරන්න.
1: ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු.
0: අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු.
1: ඒ යෝග්‍ය වූද යුතුවද ක්‍රියාවකි.
0: පරිශුද්ධ පියාණනි සියලු බල සදාන්තන දෙවියනි, අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තැනීද අපි වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුවේ සාධාරණය ගැලවීම දායකය. ඔවුන් වහන්සේ ඒ සමරිතානු වනිතාවන්ගෙන් පානය කිරීමට ජලය ඉල්ලමින් ඇය තුළ විශ්වාසයේ ආලෝකය බිහි කළ සේක, ඇය තුළ විශ්වාසයේ ජනිත කිරීමට උන්වහන්සේ තුළ වූ පිපාසය මගින් ඔබ වහන්සේගේ ප්‍රේමයේ ගින්නෙන් ඇගේ හදවත් දැල් වූ සේක. එයින් සුද්ධ වූ සුරදූතයින්ද ස්වර්ගවාසීන්ද සමග අපිදු මෙසේ එක්වෙමු.

0: जय श्री वेवा
1: इसे स्वामिनी ओब सबबिनम सुविशुद्धे सिल सुविशुद्धतावे उल्पत बोहन से में एहिन बोहन से गे आत्मनंगे अनुभवेन में पांडु परिशुद्धवत करण में नपियाय दिब अपे से अदुने में पांडु अपुदेसा अपे स्वामिन वन जेसुस क्रिस्तुन महान से गे श्री शरीरय श्री रुधिरय बावट पत्वनु संदहाय උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් කැමැත්තෙන් පවරා දීමට පෙර පුපේ රගෙන උන්වහන්සේට තුති පුදා ඒ කඩා මෙසේ කීමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක ඔබ සැම මේන්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රි භෝජනයේ වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදාමසේ කීමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි පෞකමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරුණු ලබන්නේ මාස්සී කිරීම පිණිස මෙය සිදු කරන්නේ

0: अपविश्वास करना भी रहस्य प्रकाश कर्म।
1: स्वामी भगवान से कुतु से कर, स्वामी भगवान से उतानु से कर, स्वामिनी भगवान से नवत वडिन से कर।
0: एहिं प्यानी उन्वान से गे मरण्यात उत्तान्यात सीपत कर्मिन जीवन दायक पूप्यात गैलवी मदायक कुशलाना तपयो बट पुद कर्म ओबहम वे सिटमिन ओबट सेवे करान्नट අප සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතව ආයද සිටිමු. ස්වාමිනී මුල්ලෝවේ පැතර පවත්නා ඔබගේ සුදු වූ ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප සුදෝත්තම පියානන්ද මැල්කම් රංජිත් නැමැති අප අගරාධ ගුරුතුමන්ද සකල පූජක පිරිසද සමගීම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. උත්තානීය බලාපොරොත්තු ඇතුව මිය ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසයේ තබමින් නැසුණුවන් කුත් සියල්ලන්ද සිහි කර ඔබගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට උන් කැඳවාගත් මැනව. අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව. භාග්‍යවත් දේමාතාවන කන්‍යමරියාවන්ද භාග්‍යවත් අපොස්තුළුවරුන්ද එක් එක් කාලයන්හි ඔබගේ කැමැත්තීට කළ සීල ශුද්ධවන්තයින්ද සමග අපි සදා ජීවනයේට සහභාගී වීමට සුදුසන් කළ මැනව. තවද උන් හා සමග ඔබට ප්‍රශංසා කිරීමටද ඔබගේ මහිමය වර්ණනා කිරීමටද ඔබගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුනු මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක්වඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත්

0: ස්වාමින් වහන්සේම ඉගැන්වූ යාඥාවෙන් අපි පියාණන් වහන්සේට මෙසේ ප්‍රශංසා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්න ලැබිටු වේවා. අපගේ දිනදා භෝජනය අප දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප ක්ෂමා කරන්නාක් මෙන්. අපගේ වැරදිද ක්ෂමා කළ මැනව පාප අවස්ථාවලට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අපමුදාගත මැනව.
1: ස්වාමිනී සියලු හැපතින් අපමුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමයේ සතුට උදා කරන මෙන්ද අපි ආයිදිමු. එවිට ඔබගේ කරුණාවර පීඨ ලැබ නිරතුරු පාපයෙන් මිදී සෑම කරදර ප්‍රශ්න වේදනා පාප පරීක්ෂා ජීවිත අභියෝග හා විශේෂයෙන්ම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු.
2: රාජ්‍යයද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ.
1: සාමය ඔබ සමග තබා යමී මාගේ සාමය ඔබට දෙමි. ස්වකී ශ්‍රාවකී නමතව දාල ඔබ වහන්සේ අපගේ පාපයන් උත්කා ඔබගේ සභාවේ විශ්වාසයේ සලකා ඔබගේ කැමැත්ත පරිදිම සභාවට සාමයත් සමගියත් දානය කරන්නට කරුණා කළ මැනව ඔබ සදාටම වැඩි බිනිසේක රජකම් කරන සේක.
2: ආමේන්.
1: ස්වාමින් වහන්සේගේ සාමය හා සමාදානය ඔබ සමග පවතිවා.
2: ඔබ සමගද පවතිවා.
1: අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින
2: දේවාංශ බාලකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාංශ බාලකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාංශ බාලකයාණනි, අපට සාමය දුන මැනව.
1: මෙන්න දේවාජ බාලකයානු, මෙන්න ලොවේ පව් හරින තැනන් වහන්සේ, මෙන්න පසුතැවිල්ලක් තුලින් ස්වාමින් වහන්සේගේ වචනේ මෙනෙහි කරමින් පල දරන්නට අපට අද දවසේ කැඳවීමක් දානය කළ ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ භෝජනයේ වළඳා එයින් ශක්තිමත් වී සැබෑ කිතුණු ශ්‍රාවකයන් ලෙස ජීවත් වන්නෝ සැබවින්ම භාග්‍යවන්තයෝය.
2: ස්වාමිනී, ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනය පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුව වන්නේය.
1: සුනාංශගේ ශ්‍රී සර්වය හංශ්‍රී පුරේ සදා ජීවිතයට පාක්ෂ.
3: ආත්මික ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආඥාව සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි, මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසු සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්.

0: අපි යාඥා කරමු. දෙවි සමිඳුනි, මේ ප්‍රසාද නිධානයට හවුල්වීම තුළින් ඔබ වහන්සේගේ කමාව අපි ලබා ගතිමු. සාමයෙන් හා එකමුතු කමින් අප සැම එක් කළ මැනව. නිකිද අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා.
1: ආමෙන්.
0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
1: ඔබ සමගද වනසේක්වා.
0: සර්වබලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියානෝද, පුත්‍රයානෝද, ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන සාමෙන් හා ප්‍රෙමින් යුතුව ජීවත් වන්න.
1: දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
0: මේ දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙන ඒම සඳහා බැතිබර දායකත්වයේ පිදු ඒ සියලු දෙනාටත්, එයාගේ පවුල්වල සියලු දෙනාටත් අපගේ හදපිරි කෘතවේදීත්වයේ පුදන අතර ආයත ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදේ බහුලව අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම ඔබ සිටින තැන සිට මෙම නාලිකාව මගින් අප පැවැත්වූ මේ දිව්‍ය පූජාවට සහභාගී වූ සියලු දෙනාටත් ස්වාමින් වහන්සේගේ ආශිර්වාදේ බහුලව ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.
2: ඔබ ඒ සවන් දුන්නේ ගරු ජූඩ් නික්ලස් වේතුමා විසින් තේවත්ත දෙව්මැදුරේදී පසුගිය දිනක පවත්වන ලද ඉරුදින දිව්‍ය පූජා යාගයටයි. පටිගත කළේ සුනින් ප්‍රනන්දු. ඔබට කතා කළ මම රජිත හේනන්.
3: ජේසුනි, ඔබ ඉස්සර
2: ඔබ සැමට ජේසු පිහිටයි.
3: චාස් තෝමස් සමඟ නුවන් දිගසේනාරත්න.
2: ගී පද රචනය පෝල් ප්‍රනන්දු පියතුමා. සංගීත අධ්‍යක්ෂණය ස්ටැන්ලි පීරිස්.

අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම තන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුණු නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

0: ගුවන් විදුලි නාලිකාවේ ප්‍රචාරය වන රෝස කුසුම දේවමාතාවන්ගේ නුවාණය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දිය හැක. විමසන්න ගරු අධ්‍යක්ෂ පියතුමා, සුපුවත් ගුවන් විදුලි නාලිකාව දිමුතු පදනම පම්බල.
1: කතා කරන්න දුරකථන අංක 0.77 32 65 133 0.71

0: ඒ හමුවෙන ගල්පර හමුවේ නොනැවති ඉදිරියට යන්නට සවිය දෙන නද විහිර දිමුතු රේඩියෝයි.
1: දිමුතු රේඩියෝ ආන ඔබට මේ ළඟට දේව මාතා ප්‍රාර්ථනාව සමග එක් විය හැකියි.

0: ගුවන් විදුලි නාලිකාවේ ප්‍රචාරය වන රෝසු කුසුම දේවමාතාවන්ගේ නුවාණය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දිය හැක. විමසන්න ගරු අධ්‍යක්ෂ පියතුමා, සුපුවත් ගුවන් විදුලි නාලිකාව දිමුතු පදනම පම්බල.
1: කතා කරන්න දුරකථන අංක 077 3265 133 071 83 72 582.

0: ඊළඟට ශුද්ධ අන්තෝනි මුනිදුන්ගේ යාඥාවට ඔබට සවන් දිය හැක.
1: ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්ය සිදු කරන්නානෙනි. ඉතා බල සම්පන්න වූ ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රේනි, ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් වැරදි මතවලින් ඇතිවන සියලු විපත් දුරවන්නේය. හදිසි මරණය ආරක්ෂා කරනු ලබන්නේය. යක්ෂයාගේ සියලු මායම්වලින් ගලවා ගනු ලබන්නේය. සොරා ගනු ලැබුවා වූද නැති වී ගියා වූද සියල්ල නැවතත් අයිතිකරුවන් වෙතට පුදුමාකාර ලෙස ළඟා කර දෙනු ලබන්නේය. හෘදයාංගම ප්‍රේමයෙන්ද ස්ථීර විශ්වාසයෙන්ද අද දින මම ඔබගේ සරණ පිහිට ඉල්ලා සිටීමට පැමිණියමි. ලක්ෂ සංඛ්‍යාත විශ්වාසකෙන් තම තමන්ගේ නැති වූ දේවල් ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් ආපසු ලබාගත් බව මම විශ්වාස කරමි. මා සන්තකෙන් ඈත් වී තිබෙන

0: නිසා මම මහත්සේ සිත් තැවලට පත්ව සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථ පිහිට උපකාරේ එය මට නැවත ලබා දුන මැනව. මහත් වූ ආශ්චර්ය අද්භූත සිද්ධ කරන්නා වූ ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රේනි, විශ්වාසයෙන් යුක්තව මම අද දින මෙම පිහිට උපකාරයේ ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් අපගේ ඉල්ලීම් දානය කරන දෙවියන් වහන්සේට නිතර ප්‍රශංසා වේවා, වන්දනාවත් ගෞරවයත් අත් වේවා. ආමෙන්.
1: ඔබේ සවන් දුන්නේ ශුද්ධ අන්තෝනි මුනිඳුන්ගේ විශේෂ ආඥාවකටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන් ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳින් අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳින් අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපි සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකයේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත්සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින් අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

අපිව අහගෙන ඉන්න ආදරණීය සුහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිරණය කරන නැවුම් අධ්‍යක්ෂක. මේ අධ්‍යක්ෂක අපි ඔබට තිරණය කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම තන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුණු නිසා. අනේ ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බන සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපි සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකයේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත්සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිතරම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

0: 비아난게드 부트레아난게드 슈드핫메아난게드나멘.
1: 아멘.
0: 아버지 스와민 분의 예수스 크리스톤 마한 세계 와라프레사데아 데비 비아난게 프레미아 슈드핫메아난게 사바기 카맛 오베시엘루데나 사마그 파바티바
1: ඔබ සමගද පවතිවා
0: ප්‍රේමවන්තනි ජුමානු ස්වාමින් වහන්සේගේ නාමෙන් ඔබ සිල් දෙනාව ආදරෙන් සාදරෙන් මෙම දිව්‍ය පූජා යාගයට පිළිගන්න අතර ස්වාමින් වහන්සේ අපිව පසුතැවිල්ලකට කැඳවනවා මේ දිව්‍ය පූජා යාගයට වඩාත් සුසුසු ලෙසින් සහභාගී වීම සඳහා එසේනම් අපින් සුදු සභාවත් ස්වාමින් වහන්සේත් බලාපොරොත්තු වෙන මේ ගමන අපි පැමිණ තිබෙනවද එසෙත් නැත්නම් අපින් බොහෝ දේ අතපසු වී තිබෙනවාද කියලා පසුතැවිලි හදවතකින් යුක්තව අපින්ම අපි විමසා බලමු සියලු බලති දෙවියන් වහන්සේ

0: අපි යාඥා කරමු. කරුණාබරිත වූ දෙවි ස්වාමිනී, සකල යහපතානන් වන පියාණනී, උපවාසයෙන්ද යාඥාවෙන් හා ධර්ම ක්‍රියාවන් මගින්ද පාපේ හා ස්වාර්ථේ බැමිවලින් මිදීමට ඔබ අපට මඟ පෙන්වන සේක. අපේ අදමිටු බව අපි පිළිගනිමු. අපේ පව් බර අපි උසුලා ගනිමු. අපේ දුර්වලකම ගැන අප සිත් කලකිරෙන විට ඔබගේ දයාබර වරමින් අප දිරිගැන්වුව මැනව උත්ථානයේ ආනන්දයේ කරාද අප ගෙන ගිය මැනව. මිකිදෝ භාශුද්ධාත්මනන් සමග එක්ම දිවන වැඩ සිටින්නා වූ රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රෝ අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
1: ආමෙන්.
2: නික්ම යාම පොතෙන් උපුටාගත් කොටසකි. මෝසෙස් තම මාමණ්ඩියා වූ මිදියන්හි පූජක තැනවන ජිත්‍රෝගේ එළු බැටළු පට්ටි රැකබලා ගනිමින් සිටියේය. ඔහු ඒ පට්ටි පාලුකරය හරහා දක්කාගෙන ගොස් හොරේබ් නම් දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කල සමිධානන් වහන්සේගේ දූතයා පඳුරක් මැගින් නැගුණු ගිනි ජාලාවක් ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිලී ගිය නමුත් එය නොදැවෙන බව දුටු වේය. මෝසෙස්, මේ පුදුමයකි, මම දැන් ඊට ලංවී පඳුර නොදැවෙන්නේ මන්ද කියා බලමි. තමාටම කියා ගත්තේය. ඔහු ඒ බලන පිණිස ඊට ලංවන බව සමිධානන් වහන්සේ දුටු විට දෙවියන් වහන්සේ පඳුර මැදින් මෝසෙස් මෝසෙස් කියා ඔහුට හඬ ගැසූසේක. ඔහුද මම මෙහියයි කීවේය. එවිට දෙවියන් වහන්සේ කතා කොට මෙතැනට ලං නොවන්න, නුඹේ පාදවලින් වහන් ගලවා දමන්න, නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකැයි වදාළසේක. තව දුරටත් උන්වහන්සේ කතා කරමින් නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මමය. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊසක්ගේ දෙවියන් වහන්සේද, ජාකොබ්ගේ දෙවියන් වහන්සේද මමයයි වදාළසේක. මෝසෙස්ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසා ගත්තේය. සමිධානන් වහන්සේ ඔහුට කතාකොට මෙසේ වදාළසේක. මිස්රයේ සිටින මාගේ සෙනගගේ දුක්ඛිත තත්වය මම දුටු වෙමි. ඔවුන්ගේ විදායකයන්ට විරුද්ධව නගින මොර ගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි. මිස්ර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා ඒ රටින් ඔවුන්ව පිටකරවා සාරවත් විශාල දේශයකට කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානිවරුන්ගේ හා හීත්තිවරුන්ගේද, අමෝරිවරුන්ගේ හා පෙරෙස්සිවරුන්ගේද, හීවිවරුන්ගේ හා ජෙබේසිවරුන්ගේ දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි. එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතාකොට, එසේනම් මා ඊශ්‍රායෙල් සෙනග වෙත ගොස් නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූ සේකැයි කීවිට, ඔවුන්ද උන්වහන්සේගේ නම කුමක්දැයි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කීවෙමින්ද ඇසීය. උන්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, මම වනාහි ස්වයම්භූ තැනන් වහන්සේ වෙමි. ස්වයම්භූ තැනන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැයි නුඹේ ඊශ්‍රායෙල් ජනයාට කිව යුතුයැයි වදාළසේක. තව දුරටත් ඔවුන් වහන්සේ මෝසෙස්ට කතා කරමින් මෙසේ වදාළසේක. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊශාක්ගේ දෙවියන් වහන්සේද, ජාකොබ්ගේ දෙවියන් වහන්සේද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිධානන් වහන්සේ ඔබ වෙත මා එවුසේකැයි කිව යුතුය. සදහටම මෙය මාගේ නාමය වේ. මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරයි. දේව වචනය නම් මෙසේය.
3: දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
1: ඔබගේ පිළිතුර සමිතානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණයි.

මාගේ ආත්මය සමිඳුන් පසසන්න. හදපත්ලෙන්ම එතුමන්ගේ ශුද්ධ නාමය පසසන්න. මාගේ ආත්මය සමිඳුන් පසසන්න. එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.

මාගේ සියලු පාප කමා කරන සේක. මාගේ සියලු රෝග සුව කරන සේක. මාගේ ජීවිතය පාතාලයෙන් මුදාලන සේක. ප්‍රේමය හා දයාව නැමැති කිරුලෙන් මා සරසන සේක.

සාධාරණ ලෙස ක්‍රියා කරන සේක. පීඩිතයන්ට එතුමානෝ යුක්තිය ඉටු කරන සේක. සමිධානෝ ස්වකීය මාර්ග මෝසෙස්ටත් තම බලවත් ක්‍රියා ඊශ්‍රායෙල් සෙනගටත් දැක්වූ සේක.

දයාවෙන් පරිපූර්ණය. වහා නොකිපෙන සුළුය. අතිශයින්ම කරුණාවන්තය. මන්ද පොළොවට ඉහළින් අහස උස්ව තිබෙන්නාක් මෙන් එතුමානන් කෙරෙහි කරුපිය පාන අයට එතුමානන්ගේ කරුණාව ඉමහත්ය.

0: පාවුල තුමන් විසින් කොරින්තු වරුන්ට ලියන ලද පළමු හසුනෙන් කොටසකි. සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වේදයි ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔහු සියල්ලෝම වලාකුලක මඟ පෙන්වීම ලැබූහ. ඔහු සියල්ලෝම රතු මුහුදින් එතර වූහ. සියල්ලෝම වලාකුලකද රතු මුහුදෙහිද මෝසෙස් සමග සහභාගී වීමට බෞතිස්මය ලැබූහ. සියල්ලෝම එකම අධ්‍යාත්මික ආහාරය අනුභව කළහ. එකම අධ්‍යාත්මික පෑන් පානය කළහ. ඔවුන් පානය කළේ ඔවුන් කැටුව ගිය දේව පර්වතයකිනි. ඒ පර්වතය නම් ක්‍රිස්තුන් වහන්සේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට දෙවියන් වහන්සේට ප්‍රසන්න වීමට නොහැකි විය. එපෙවින් ඔවුහු කාන්තාරයේදී විනාශ වූහ. ඔවුන් නපුරු දෙසට එලුම් කලාක් මෙන් අපත් නපුරු දෙසට එලුම් නොකරන පිණිස මේ සියල්ල සිදු වූයේ අපට පාඩමක් වශයෙනි. ඔවුන්ගෙන් සමහරෙකු මැසිවිලි කීවාක් මෙන් මැසිවිලි නොකියන්න. මැසිවිලි කීමෙන් ඔවුහු මාරයා විසින් විනාශ කරනු ලැබූහ. මේ සියල්ල ඔවුන්ට සිදු වූයේ පාඩමක් වන පිණිසය. ඒවා ලියන ලද්දේ යුකාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි. තමා ස්ථීරව සිටින්නේ යැයි සිතන්නා නොවැටෙන ලෙස පරිස්සම් වන්න. දේව වාක්‍ය මෙසේය.
1: දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
0: සුපවත් චයනද

එවක් පටන් ජේසුස් වහන්සේ දේශනා කරන්නට පටන්ගෙන මනස්ථාපනය වන්න ස්වර්ග රාජ්‍ය අසන්න කීය.

0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
1: ඔබ සමගද වනසේක්වා.
0: සුවිශේෂ කළ උක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය.
1: ස්වාමිනි, ඔබ වහන්සේට මහිමය වේවා.
0: ලූක් 13 පරිච්ඡේදයේ 1 වගන්තියේ සිට 9 වගන්තිය දක්වා. සමහරෙක් ජේසුස් ස්වාමින් වහන්සේට කතා කොට පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේම යාග සමග මිශ්‍ර කළ අන්දම දැන්වූහ. උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ඒ ගලීලයන් එබඳු විපතක් වින්ද බැවින් ඔවුහු අන් හැමට වඩා පාපී වූහයි ඔබ සිතන්නහුද? එසේ නොවේයි මම ඔබට කියමි. පසුතැවි සිත් හරවා නොගත්තොත් ඔබ හැමද එසේම විනාශ වන්නෝය. සිලෝවම්හි බලකොටුව වැටි ඊට යටවී මල 18 දෙනා ජෙරුසලමෙහි විසු අන් හැමට වඩා දුෂ්ට වූහයි ඔබ සිතන්නහුද? එසේ නොවේයි මම ඔබට කියමි. පසුතැවිලි වී සිත් හරවානු ගත්තොත් ඔබ හැමට වන්නේත් මේ විපතමැයි වදාළසේක. උන්වහන්සේ උපමාවක් වදාරමින් එක් මිනිසෙක් මිදිවත්තෙහි වැඩුණ අත්තික්කා එක් මිනිස්සෙකුගේ මිදිවත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේය. එහෙත් කිසිවක් සම්බ නොවීය. එවිට ඔහු උයන් ගොව්වාට කතා කරමින්, බලන්න, දැන් අවුරුදු 3ක්ම මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආනමුත් කිසිවක් සම්බ නොවීය. ගස කපා දමන්න. එය පොළොවට බරක්ව තිබිය යුත්තේ මන්දැයි කීය. ඔහු උත්තර දෙමින්, ස්වාමිනි, ඒ වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දත් තිබුණාවේ. ඉන්පසු ඵල දැරුවොත් හොඳය, එසේ නැත්නම් ඒ කපා දැමීමට පුළුවනැයි පැවසීයයි වදාළසේක. සම්විධානන්ගේ ප්‍රේමීහා ගැලවීමේ සුබ අස්න එසේය.

0: මා ප්‍රිය ආදර ප්‍රේමවන්තිනි, අද දවසේ දේව ප්‍රකාශන හරහා විශේෂයෙන්ම සුද්ධ වූ සුවිශේෂය හරහා දිව යන ප්‍රධාන තේමාවක් හැටියට අපට ගන්නට පුළුවන් වන්නේ, ස්වාමින් වහන්සේ මේ කාලය තුල විශේෂයෙන්ම ආධ්‍යාත්මික ඵලදායිත්වයකට අපව කැඳවන වගයි. අප වර්තමානයේ බෙහෙවින් භාවිත කරන වචන දෙකක් තමයි මේ ඵලදායිත්වය හා ධනාත්මක චින්තනය. බොහෝ විට අද සමාජයේ ඒ භාවිතා කරනු ලබන්නේ හුදෙක් භෞතික ලෞකික තලයක වුවද, ස්වාමින් වහන්සේ අපට අභියෝග කරන්නේ මේ ලෞකික භෞතික තලයට එහා ගිය තාවකාලික දෙයක් නව සදාකාලික දෙයක්, දිකටම රඳා පවතින දෙයක් කෙරෙහි අපව යොමු කරන්නටයි. අනේ නිසා තමයි ස්වාමින් වහන්සේ පවතින ඵලයක් ගැන ජොම්තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්ති අපිට ප්‍රකාශ කරන්නේ. උන්වහන්සේ කියනවා, ඔබ මා තෝරා ගත්තේ නැත, මම ඔබ තෝරාපත් කෙලිමි. එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිසත්, පවතින ඵල දරන පිණිසත්. මම නැවත කියනවා, බොහෝ ඵල සහ පවතින, මෙලොකෙට පමණක් නොවේ ඒ ලෝකයටත් පවතින ඵල දරන්නට ස්වාමින් වහන්සේ අපව කැඳවනවා. හැබැයි එසේ ඵල නොදරන අයට සිදුවන දේ ගැන තමයි අද සුදු සුවිශේෂය අපිට මතක් කර දෙන්නේ. උන්වහන්සේ උපමාවක් වදාරමින් කියනවා, එක මිනිසෙක් හිටියා, ඔහුට මිදිවත්තක් තිබුණා. ඒ මිදිවත්තේ අතික්කා ගසක් තිබුණා. පුරා අවුරුදු 33ක් තිස්සෙම මේ උයනේ අයිතිකාරයා යනවා ඵල හොයන්නට, ගසේ ගෙඩියක් හොයන්නට. මොකද වෙන්නේ, අවුරුදු 3ක් තිස්සේ ඔහුට ඵල ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මේ උයන් ගොව්ව අමතලා කියනවා, මේක කපලා දාන්න ඇති, වැඩක් නැහැ, ඵල නොදරන ගහක් මහ පොළොවටත් බරක්, ඒ නිසා මේක කපලා දාන්නට කියලා. ඊට පස්සේ අපි දන්නවා මේ උයන් ගොව්ව මැදිහත් වෙලා තව අවුරුද්දක් ඉල්ල ගන්නවා, පෝර දාලා වතුර දාලා සස්ත්‍රික කරලා ඵල දරන්නට ඉඩ සලසන්නට. මේ පිළිබඳව අපි පස්සේ කතා කරමු. එවගේම මේ උපමාව ගැන මෙනෙහි කරද්දී මට ස්වාමින් වහන්සේගේ තවත් වචනයක්, සිද්ධියක් මතක් වුණා. මේ අත්තික්කා ගසක් සම්බන්ධවම සුදව් ලූක්තුමා උන්වහන්සේගේ සුවිශේෂය 13 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට අපට සමාවෙන්න, මාක්තුමාගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ අපිට මෙසේ ප්‍රකාශ කරනවා. බෙතානිය පහු කරගෙන ස්වාමින් වහන්සේ ජෙරුසලමට යද්දී උන්වහන්සේට බඩගිනි එනවා. එතකොට උන්වහන්සේ අත්තික්කා ගසක් දකිනවා. මේ අත්තික්කා ගස ළඟට උන්වහන්සේ ගමන් කරනවා. ගෙඩියක් කන්නට පුළුවන් වේදෝයි කියලා. කොළ පිරීලා තිබුණත්, කොළ තිබුණත් ඵල නැති ගසක් උන්වහන්සේ දැකලා කියනවා, මින් ඉදිරියට කවදාවත් කිසිම කෙනෙක් මේ ගසෙන් ඵල භුක්ති නොවිදිත්වායි කියලා උන්වහන්සේ මේ ගසට ශාප කරනවා. මොකද වෙන්නේ, පහුවෙන්ද නැවතත් ශ්‍රාවකයන් සමග මේ පාරේ ගමන් කරද්දී ශ්‍රාවකය දකිනවා, සහ මුලින්ම මේ ගහ මැරිලා වියලිලා ගිහිල්ලා. ප්‍රේමවන්තේනි, මට මේක කියවද්දී පොඩි චකිතයක්, ප්‍රහෙලිකාවක් ආවා. ඒ තමයි මෙතනදී කියනවා, එදා ඒ ගහේ කොළ නොතිබුණේ මොනවා නිසාද? එය අත්තික්කා වාරය නොවුණු බැවිනි කියලා. පැහැදිලිවම ඒ වචනය ප්‍රකාශ කරනවා. ඒ අත්තික්කා වාරය නැති නිසා තමයි ඵල නොදැරුවේ. නමුත් ස්වාමින් වහන්සේ අසාධාරණ දෙයක් කළාදෝ කියන චකිතයක් මට මතු වුණා. මම යාඥාව තුල ස්වාමින් වහන්සේගෙන්ම විමසුවා හරියට ඒ දවසේ ඇතුළතීම ලස්සන අත්දැකීමක් මට ලැබුණා. ඒ තමයි ස්වාමින් වහන්සේගේ වචනේ තුලින්ම එනම් සුදෝ පාවුලතුමාගේ පොතේ තිමති වරුන්ට ලියු හසුනේ දෙවෙනි හසුනේ හතරවෙනි පරිච්ඡේදයේ දෙවෙනි වගන්තියේ මම මේ වචන කියෙව්වා. දේව වචනය දේශනා කරන්න කලටත් අකලටත් දේශනා කරන්න කලටත් අකලටත් එහි නිරතවන්න කියලා. එතකොට මෙතන ඒ ප්‍රශ්නයට මගේ මනසේ මතුවන ඒ සැකයට පිළිතුරක් උන්වහන්සේ දෙනවා. කලටත් අකලටත් අපි දෙවියන් වහන්සේගේ වචනයේ නිරත වෙන්නට ඕනා. දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්නට, උන්වහන්සේගේ වචනේ ජීවත් වෙන්නට, උන්වහන්සේගේ වචනේ ජීවත් කරවන්නට අන් අයට උගන්වන්නට අපි මේ අපගේ කාලයේ ශ්‍රමය අපගේ හැකියාවන් ආයෝජනය කළ යුතු බව ස්වාමින් වහන්සේ මට ඉඟි කළා මේ වචනේ තුලින්. අපි ඵල දරන්නට නම් මෙන්න මම ඔබට යතුරු කීපයක් නැත්නම් රහස් කීපයක් දේව වචනේ ආලෝකයෙන්ම ඔබ සමග බෙදා ගන්නම්. ගීතාවලියේ හරිම ලස්සන පද පෙළක් පළවෙනි ගීයේ දෙවෙනි පදයේ සිට මෙසේ කියනවා. සමිඳුන්ගේ වචනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්ත වන්නේය. ඔහු ඇලදොල අද්දර සිටුවා ඇති නියම කලට පළදරන කොළපරවී නොයන ගසකට සමානය. ඔහු කරන සැමදේ සරුසාරවේ. අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ඒ ඵලදායීත්වයේ. මම කිව්වා වගේ අප කරන දේවල් සියල්ල සරුසාර වීම තමයි අපි හැමගේම අපේක්ෂාව. එහෙමනම් එහි රහස වන්නේ මොකක්ද? ස්වාමින් වහන්සේගේ වචනේහි ප්‍රබුද්ධිත වෙමින් ඒ දිවාරෑ දෙකී භාවනා කරන්නට අපට උන්වහන්සේ කියා දෙනවා. එසේ කරන අයගේ ඒ ඵලදායීත්වය. එතකොට මෙතනදි කියනවා නියම කලට ඒ වගේ කෙනෙක් ඵල දරනවා ඔහුගේ ජීවිතේ සියල්ල සරුසාර වෙනවයි කියලා. බලන්න අපි නමෝමරිය කියනවා ඔබගේ ස්ත්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දා උමේ. බලන්න මරියාවන් එවන් වාසනාවක් ලැබුවේ ඒ ඵලය තමගේ කුසෙහි දරාගත්තේ ඊට පෙර ඒ වචනේ තමගේ සිත්හි නිදන් කරගත්ත නිසයි කියලා. මේ වචනේ තමගේ සිත්හි නිදන් කරගෙන ඒ ගැන නිරන්තරයෙන් මෙනෙහි කළයි කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ ලුක්තුමාගේ සුවිශේෂයේ දෙවෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියෙන් අපට ප්‍රකාශ කරනවා. අපි තවදුරටත් ගියොත් මේ දෙවෙනි රහස ස්වාමීන් වහන්සේ තුල ආධ්‍යාත්මිකව ඵල දැරීමට මෙන්න අපට කියනවා. ජෙරමියා දිවස්සිවරයා 17 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට හරිම ලස්සනයි ඒ වචනයත්. උන්වහන්සේ කියනවා මිනිසුන් කෙරෙහිත් මිය යන සුළු ශරීර කෙරෙහිත් නොව ස්වාමින් වහන්සේ කෙරෙහි තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තේකි. එතකොට අපි අද සාමාන්‍ය පෙළඹවීම වෙන්නේ අපි මිනිසුන් කෙරෙහි සම්පත් පුද්ගලයින් කෙරෙහි ධනයේ බලයේ තියෙන අය කෙරෙහි විශ්වාස කිරීම. ඒ වගේම අපගේම සුව ශක්තිය අපගේ ශරීරයේ මනසේ බුද්ධියේ ශක්තිය කෙරෙහි අපි යැපීම. එසේ නොව ස්වාමින් වහන්සේ කෙරෙහි තමගේ පූර්ණ විශ්වාසයේ බලාපොරොත්තුව ප්‍රේමය තියෙන අයට මොකද්ද වෙන්නේ කියලා මෙන්න අපිට 8 වෙනි පදේ කියනවා. ඔහු ගන්නියුරේ සිටුවා ඇති ගඟටම මුල් ඇද ඇති ගිම්හානේට කිසි බියක් නැති කොළ පරවියාමක් නැති නියඟ කාලය ගැන කරදර නැති බලන්න නොනැවති දිගටම ඵලදාවක් ඇති ගසක් හා සමාන වේ. අර ඉස්තර වෙලා පදේ කියනවා නියම කලට. නමුත් ඊටත් වඩා ඔබට ගිහිල්ලා කියනවා නොනවතී ඵලදරන ගසක් බවට පත් වෙනවා. එතකොට ස්වාමින් වහන්සේගේ වචනේ තුල ඵලදරන කෙනෙක්, උන්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාස කරන කෙනෙක් 24 පැයක් 7 දවසක් සතියට ඵලදරන බව තමයි අපට මේ වචනයෙන් ප්‍රකාශ කරන්න බලන්න. හරිම බලගත්ු ලස්සන වචනයක් අපිට උන්වහන්සේගේ වචනේ තුලින් මනාවරණය කරනවා. අපි යමු තවදුරටත් මේ තවත් රහසක්. සෙකරියා දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ 4 පරිච්ඡේදයේ 6 වගන්තිය අපිට මතක් කර දෙනවා. එතකොට මේ සෙකරියා දිවස් ප්‍රසාදිවරයාට දෙවදූතේ ස්වාමින් වහන්සේගේ දූතයා දර්ශන වෙලා කියනවා මේ සෙරුබාබෙල් නැමැති රජට ප්‍රකාශ කරන්නට කියලා, මේ පොරොන්දුව දානය කරන්නට කියලා. මොකද්ද පොරොන්දුව? නුඹට ජය අත්වන්නේ සේනා බලෙන්වත් සුව ශක්තියෙන්වත් නොව මාගේ ආත්මානුභාවයෙන්ය. රජෙකුගේ ශක්තිය වන්නේ ප්‍රේමවන්තීනි තම සේනා බලයයි. නමුත් ස්වාමින් වහන්සේ කියනවා ඒ සේනා බලය කෙරෙහි විශ්වාස කරන්න එපා. තමා ප්‍රගුණ කරගත් තමාගේ ශක්තියින් කුසලතා, තමාගේ බාහු දේහය ගැන විශ්වාස කරන්නට එපා. ඒ සියල්ලට වඩා මගේ ස්වාමින් වහන්සේ මේ සුදු ආත්මයන් කෙරෙහි විශ්වාස කරන්න කියලා. 7 පදේ කියනවා විශාල කන්දක් උවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේය. බලන්න ආත්මයන් තුල අපි ආධ්‍යාත්මිකව ඵලදරන ආකාරය ගැන ලස්සනට අපට ප්‍රකාශ කරනවා ගලාතිවරුන්ට ලියු හස්ුනේ 5 පරිච්ඡේදයේ 22 වගන්තිය. එහෙත් ආත්මයන්න් වහන්සේ කරුණකටගෙන ඇතිවන ප්‍රතිඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, ආත්ම දමනේ හා මුර්දුකම යන මේවාය කියලා. එතකොට ඵල 9 ගැන ශුද්ධාත්මන වහන්සේගේ මඟ පෙන්වීම අනුව හැසිරෙන සියලු දෙනා මේ ඵල දරන බව අපිට ප්‍රකාශ කරනවා. ඒක නිසා අපේ සුව ශක්තියෙන් අන් අයගේ සහයෙන් කරන්න බැරි බොහෝ දේවල් අපි ආත්මයන්න් වහන්සේ කෙරෙහි රඳා පවතිනවා නම්, උන්වහන්සේගේ දීමනා අපි ලබා ගන්නවා නම් අපට අයත් වෙන බව මේ වචනයෙන් අපිට ප්‍රකාශ කරනවා. එසේනම් අපි කිව්වා වචනේ තුල ස්වාමින් වහන්සේ කෙරෙහි ගැඹුරු විශ්වාසයක් ඇතුව ආත්මයන්ගේ මඟ පෙන්වීම අනුව හැසිරුණොතින් අද රම්මි තාත්තේ පුතේ දුවේ අපගේ ජීවිත ඵල දරනවා. ඇත්තෙන්ම අපි ලොකු අරගලයක යෙදෙන්නේ මේ උවදුරු සමය තුල, විශේෂයෙන්ම ආර්ථික අවපාතයකට විශාල නස්පැත්තියකට අපගේ දේශය ඇද වැටිලා තිබෙනා වූ මෙවන් අභාග්‍ය සම්පන්න කාලයක් තුල අපි ඊටාම දුෂ්කර උවදුරු සමයක් තුල අපි ජීවත් වෙන්නේ. ඒ වගේම යක්ෂයාගේ, ලෝකයාගේ, මාංශයාගේ ග්‍රහණයට හසු වෙලා අපි ආධ්‍යාත්මික ලොකු අරගලයක යෙදෙන නපුරා සමග පොරබදින කුරිරු සටනක යෙදෙන කාලයක් මේක. ස්වාමින් වහන්සේත් එසේම නපුරා සමග සටන් කළා. විශේෂයෙන්ම ලුක්තුමාගේ සුවිශේෂයේ 4 පරිච්ඡේදයේ 1, 2 වගන්තිවලදී අපිට ප්‍රකාශ කරනවා ජේසුස් ස්වාමින් වහන්සේ ශුද්ධාත්මයන්න්ගෙන් පූර්ණව ජොර්දානින් ආපසු ආවිට ආත්මයන්න් වහන්සේ විසින් උන්වහන්සේ පාලුකරයට ගෙන යනු ලැබූසේක. එතකොට ශුද්ධාත්මයන් වහන්සේට ජේසුස් ස්වාමින් වහන්සේ ඉඩ දුන්නා උන්වහන්සේව රැගෙන යන්නට ඒ පාලුකරයට, ඒ මහා මෙහෙවරට, ඒ ප්‍රසිද්ධ ජීවිතයට සූදානම් කිරීම සඳහා. මෙහිදී දින 40ක් මුළුල්ලේ උන්වහන්සේ පරීක්ෂා කරනු ලැබූසේක. එතකොට දින 40ක් පුරාම ඒ අවසාන මොහොතේදී පමණක් නෙවෙයි ලුක්තුමා ප්‍රකාශ කරනවා දින 40 පුරාම යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබුවා. ප්‍රේමන්තේනි, යක්ෂයා අපි කියනවා පුදුම යකෙක් කියලා. මේ යක්ෂයා අපි ළඟට එන්නේ එදා ජේසු ළඟට ආවෙත් අනාරාධිතවයි. ශුද්ධාත්මනන්ව කැඳවගෙන ඒ පාලුකරට යන ජේසු මෙන්න අනාරාධිතව යක්ෂයාත් ඇවිල්ලා මුළු කාලය ඇතුළතදීම යක්ෂයා පරීක්ෂා කරනවා ස්වාමින් වහන්සේව. ඒක අපිට සසඳන්නට පුළුවන් මම බොහෝ විට කියන කතාවක් තමයි මල් පැලේ වල් පැලේ කතාව. බලන්න අපේ අම්මලා අපේ ගෑනු අය මල් පෝච්චියක් අරගෙන ඒකට පෝර දාලා වතුර දාලා අපි රෝස පැලයක් හිටවනවා. මේ එක මල් පැලයක් හිටවපුවම මෙන්න තව සති දෙකක් යද්දි වල් පැල ගොඩක්. මල් පැල එකයි වල් පැල ගොඩයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ රසය උරාගෙන මේ මල් පැලේටත් වඩා ඒ වල් පැල රාශියක් ඉබේම වැඩිලා අර මල් පැලේ දුර්වල වෙලා අනිත් ඒවා මනවින් පෝෂණය වෙලා. මේක තමයි ඇත්ත, මේක තමයි සත්‍ය. අපි මේ කාලය තුලදී අපේ දුගුණ නසන්නට උත්සාහ කරද්දී, අපි සුගුණ වඩන්නට උත්සාහ කරද්දී, අපි මොනතරම් සටනක අපි කොපමණ අමාරු අත්දැකීමකට මේ කාලේ ළඟා වෙනවද කියලා ඔබයි මමයි දන්නවා ප්‍රේමවන්තේනි. එනිසා අපි මේ ස්වාමින් වහන්සේට මේ පරීක්ෂා ජයගන්නට පුළුවන් වුණේ කුමක් නිසාද? ශුද්ධාත්මනන් වහන්සේ එතන හිටියා. නිරාහාරේ නුන්වහන්සේ ගත කළා. ගැඹුරු යාඥාවක යෙදුණා. දේව වචනේ මෙනෙහි කළා. අන්න ඒ නිසා තමයි යක්ෂයාගේ පරීක්ෂාවන් ජයගන්නට මේ වචනේ නැමැති දෙමුහත් කඩුව පාවිච්චි කරලා නපුරාව පරාජය කරන්නට යේසුස් ස්වාමින් වහන්සේට පුළුවන් වුණේ. අවසාන වශයෙන් මේ පළදැරීම කොයි ආකාරයෙන් සිදුවේ යුතුද කියන එක සුදු ජාන්තුමාගේ සුවිශේෂී 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය එපමණක් නොව 4, 5, 7, 8 කියන ඒ වගන්ති වලින් අපට මනවින් පැහැදිලි වෙනවා. මිදිවැල මමය, ඔබ එහි අතුය. යමෙක් මා තුල සිටින්නේද, මම ඔහු තුල සිටිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මන්ද මගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය. මෙහා සමානම පදයක් තමයි 4 වෙනි පදේ. මා තුල සිටින්න මමද ඔබ තුල සිටිමි. අත්ත මිදිවැලට යාවි නැත්නම් වෙන්ව ඵල දරන්නට ඊට නොහැකිසේ. ඔබ මාහා ඒකාබද්ධ නොවන්නහු නම් ඵල දැරීමට ඔබට නොහැකිය. ඔබ මා තුල සිටින්නහු නම් මාගේ වචනය ඔබ තුල පවතී නම් ඔබ කැමති දෙයක් ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. එසේනම් ස්වාමින් වහන්සේහා එකට බද්ධ වුණොත් උන්වහන්සේ හා උන්වහන්සේ තුල ජීවත් වුණොත් පමණයි අපට සැබවින් ඵල දරන්නට පුළුවන්. එතකොට එසේ අපි ඵල දැරුවොතින් තමයි 8 වෙනි පදයට අනුව කියන්නේ පියාණන් වහන්සේව මහිමේට අපට පමුණුවනු ලබන්නට පුළුවන් වන්නේ. මාගේ පියාණන් වහන්සේ මහිමේට පමුණුවනු ලබන්නේ ඔබ බොහෝසේ ඵල දරමින් මාගේ ශ්‍රාවකීන් වීමෙන්ය. එමනම් ප්‍රේමන්තිනි, අපි දවස් 20ක් මෙසේ පැමිණ තිබෙනවා. මේ ධර්ම විවේකයේ 40 දින ධර්ම විවේකයේ මේ පාලුකර අත්දැකීමේ. එහෙමනම් අපට මේ වචනේ ආලෝකයෙන් මේ වෙද්දි වැටහෙනවා ඇති, අපි ඇත්තෙන්ම ඵල දරන කිතුනුවන් නෙමෙයි, කිස්තු ශ්‍රාවකයන් නෙමෙයි කියලා. අප තුල බොහෝ විට ආධ්‍යාත්මික වඳභාවයක් අපි අත්දකිනවා. වඳභාවයක් කියන්නේ විවාහ ජීවිතයක් තුල දරුපලක් නොමැති අය වඳයි කියලා අපි කියනවා. බොහෝ විට කිතුණු අපිත් වඳයි, ආධ්‍යාත්මිකව බොහෝ විට අපි ඵල දරන්නේ නැහැ. එමනම් මේ කාලය තුලදී මා සිටිනා තැන සිට මා සිටිය යුතු තැනට සංක්‍රමණයක් වීමට, ගමනක් පසු කර යාමට මේ තැබෑ අරුතවන්නේ ඒ බැවින් අපි සිටිනා තැනින් සිටිය යුතු තැනට වෙනස් වීමක් කළ යුතුයි ප්‍රේමන්තේනි. එහෙමනම් මේ ප්‍රසාද ජනක කාලය තුලදී අපි ඒ ගමන සැබෑ ඵලදැරීමක් කරන්නට අදිෂ්ඨාන කරගනිමු. අවසාන වශයෙන් අපි කිව්වා මේ අර මැදිහත් වීම කරනවා මේ උයන් ගොව්වා. අපටත් මේ මොහොතේ අප දේශයේ ඇද වැටී තිබෙනා මේ කාලකන්ණි තත්වයේ අපගේ දේශපාලන නායකත්වයේ පාපයේ ශාපය අපි සියලු දෙනාම අද භුක්ති විඳින්මින් තිබෙනා මේ අභාග්‍ය සම්පන්න කාලය තුල අපිට ස්වාමින් වහන්සේ බලගත්ු මැදිහත් වීමක් කරන්නට ඉල්ලා සිටිනවා. එසේනම් දෙක වංශාවලියේ 7:14 වගන්තිය උන්වහන්සේ අපිට මෙසේ ප්‍රකාශ කරනවා, මාගේ නාමයේ දරණ මාගේ සෙනග බගෑපත් වී යාඥා කර මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාඥා අසා ඔවුන්ගේ පව් කමා කර ඔවුන්ගේ දේශය සුවපත් කරන්නෙමි. හරිම බලගත් පොරොන්දුවක් උන්වහන්සේ දෙන්නේ. එහෙමනම් කිතුණු අපට ලොකු භූමිකාවක් තියෙනවා. උන්වහන්සේගේ නාමයේ දරණ කිතුණු අපි සුළුතරයක් වුණත් අපිට පුළුවන් මේ දේශයට සුවය අත්පත් කර දෙන්නට. එදා උයන් ගොව්වා මැදිහත් වුණා වගේ තව වසරක් දෙන්නට කියලා ස්වාමින් වහන්සේ අපිට දෙන්නේ අර එක සෙකන්ඩ් චාන්ස් එකක් විතරක් නෙමෙයි. උන්වහන්සේගේ දයාව, කරුණාව කොන්දේසි විරහිතව අපරිමිතව අපට ලැබෙනවා ප්‍රේමවන්තයනි. එසේනම් අපගේ භූමිකාව වෙන්නේ බැගෑපත්ව පසුතැවිලි වෙලා උන්වහන්සේට යාඥා කරලා අපේ නපුරු මාර්ගවලින් මේ කාලය තුලදී අපි ඉවත් වුණොත් ස්වාමින් වහන්සේ පොරොන්දු වෙනවා අපගේ දේශයේ පව් කමා කරලා අපගේ දේශයට සුවයක් දානය කරන්නට. අපි මොහොතක් නිහඬව යාඥා කරමු. ජීවමාන වූ ස්වාමිනී, අපි ඔබ වහන්සේගේ වචනේ මෙසේ මෙනෙහි කරන්නට අවස්ථාව ලබා දීම ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම අපි කිතුණුවන් හැටියට ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ ඵල දැරීම වෙනුවට වඳ භාවයෙන් යුක්තව අපි අන්ධමන්දව ජීවත් වෙනවීම ගැන අපි කනගාටු වෙනවා. අපි පසුතැවිලි වෙනවා. අපගේ ජීවිතේ වෙනස් කරගන්නට විශේෂයෙන්ම ශුද්ධාත්මනන් වහන්සේ තුල ඵල දරන්නට සුදු වූ ස්වාමිනී අපට අවශ්‍ය වරප්‍රසාදය නොමදව දානය කළ මැනව දනු සදහටත් ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරවයත් මහිමයත් වන්දනාවත් ප්‍රශංසාවත් අත්වේවා. ආමෙන්. එකම දෙවියන් කෙරෙහි මම විශ්වාස කරමි.
1: ආසා පොළොවද පෙනෙන්න පිණිසියල්ලද මම වදාළ සියලු බඳු පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනත පුත්‍රයානන්ද එකම ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ සෑම කලකටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. ඔවුන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මව නොලැබ පියාණන් වහන්සේ සමග එකම බවත්ව ඇතිව ඔවුන් වහන්සේ වැඩ සිටිනසේක. ඔවුන් වහන්සේ හේතු කොටගෙන සියලු මවුන් ලැබුවේය. මිනිස් අපෝදෙසාද අපගැලවීම උදෙසාද ඔවුන් වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. සුදාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍යමරියාවන්ගේ මිනිස් බවගෙන ඔවුන් වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද ඔවුන් වහන්සේ අපෝදෙසා පොන්සියෝ පිලාත් යටතේ කුරුසයන ගැසනු ලැබ මරණයේ වේදනා විඳ උකුත් වී තැන්පත් කරනු ලැබූසේක. ශුද්ධ නීවිලි පරිදි ඔවුන් වහන්සේ තුන්වනදා උත්තාන වූසේක. ඔවුන් වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මළුන්ද විශ්වය කරන්නට ඔවුන් වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. ඔවුන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැතේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සම්විධානන්ද ජීවදායක ආනන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියාණන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. ඔවුන් වහන්සේ දිවසවරු මගින් කතා කළසේක. අපොස්තුලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව

0: සභාවේ එඩේරිකත්වය දරන සියලු දෙනාට හැකිවන පිණිසද
1: ස්වාමිනි අපකරණ යාඥා සාවදාල මැනව
0: ආදර දෙවි පියාණනි සැබෑ සිත් හැරීමක් තුල තම වගකීම් නිසියාකාරයෙන් අවබෝධ කරගෙන අප රට වැසියන්ට සරණ වෙමින් ඇති නැති පරතරය තුරන් කරමින් එකලෙස සතුටින් දිවි ගෙවීමට අවශ්‍ය පරිසරයක් සකස් කිරීමටද
1: ස්වාමිනි අපකරණ යාඥා සාවදාල මැනව
0: සෞබලති දෙවි සමිදුනි සැබෑ මනස්ථාපනයක් තුළින් ජීවිත වෙනසක් අත්දැක දෙවිඳුන් ප්‍රේමයට සාක්ෂි දරමින් විශ්වාසවන්ත කිතුණු ජීවිතයක් ගත කිරීමට අවැසි වරම් දානීය කරන පිණිසද
1: ස්වාමිනි අපකරණ යාඥා සාවදාල මැනව
0: ආදර දෙවි පියාණනි මෙම දිව්‍ය පූජා යාගය විකාශය කිරීම සඳහා බැතිබර දායකත්වය සපයන අය සහ එම පවුල්වල සියලු දෙනාද ඔබ වහන්සේගේ වරම් සහ වරප්‍රසාදයන්ගෙන් පූර්ණ කරන පිණිසද
1: ස්වාමිනි අපකරණ යාඥා සාවදාල මැනව
2: ඉල්ලන්න ඔබට ලැබින්නේ ස්වයන් ඔබට සම්බවන්නේ තට්ටු කරන්න ඔබට හරිනු ලබන්නේයි වදාලා වූ ස්වාමිනි ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් බලාපොරොත්තු වෙන හා ප්‍රේමයෙන් ඉතුරුව ඔබගේ දරුවන් ඔබගේ පාමුල තැබූ මේ යාඥාවලට සවන් දී වදාළ මැනව ඔබ වහන්සේ සදහටම වැජබින සේක රජකම් කරන සේක
1: ආමෙන්
2: ලෝකාග්‍ර දෙවි ස්වාමිනිය අප ඔබට පුදන මේ පූපේ ඔබගේ මහත් දැනුම ලබා ගත් හේින්ද පොළවේ සරුසාරයෙන් සා මනුෂ්‍ය ශ්‍රමයෙන් සෑදුණු හේින්ද අප සඳහා ජීවනදායක පූපේ බවට පත්වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා
1: තෙරුවන් වහන්සේට සදා ප්‍රශංසා වේවා
2: ලෝකාග්‍ර දෙවි ස්වාමිනිය අප ඔබට පුදන මේ මිදිස ඔබගේ මහත් දැනුම අප ලබා ගත් හේින්ද මිදිවැලේ පළදාවෙන්ද මනුෂ්‍ය ශ්‍රමයෙන්ද සෑදුණු හේින්ද අප සඳහා ආත්මික පාණේ බවට පත්වන හේඳු වහන්සේට ප්‍රශංසා වේවා.
1: දිව්‍යන් වහන්සේට සදා ප්‍රශංසා වේවා.
2: සහෝදරනි මාත්‍යබත් ස්වාමින් වහන්සේට පුද දෙනමේ මෙයාගේ උන්වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න.
1: ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධෝ සභාවට ප්‍රයෝජනවත් සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා.
2: දෙවි ස්වාමිනි මේ ආගේ මගින් අප කෙරෙහි පැහැදී අප පව්කමා කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටින අපට අපගේ සහෝදරයන්ගේ වැරදි කමා කිරීමටද පිහිට වූ මැනව ඔබ වහන්සේ සදහටම වැජඹෙන සේක රජකම් කරන සේක
1: ආමෙන්
2: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා
1: ඔබ සමගද වනසේක්වා
2: ඔබගේ සිත් යොමු කරන්න
1: ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු
2: අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු
1: ඒ යෝග්‍ය උද යුතුද ක්‍රියාවකි
2: පරිශුද්ධ පියාණනි සියලු බල සදාන්තන දෙවියනි අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තැනීද අපි ඔබ වහන්සේට තුති බෙදීම සැබවින්ම යෝග්‍ය යුතුයේ සාධාරණයේ ගැලවීම දායකය ඔවුන් වහන්සේ ඒ සමරිතානු වනිතාවන්ගෙන් පානය කිරීමට ජලය ඉල්ලමින් ඇය තුළ විශ්වාසයේ ආලෝකය බිහි කළ සේක ඇය තුළ විශ්වාසයේ ජනිත කිරීමට උන්වහන්සේ තුළ වූ පිපාසය මගින් ඔබ වහන්සේගේ ප්‍රේමයේ ගින්නෙන් ඇගේ හදවත් දැල් වූ සේක එයින් සුද්ධ වූ සුරදූතයින්ද ස්වර්ගවාසීන්ද සමග අපිදු මෙසේ එක්වෙමු.

රාත්‍රී භෝජනයේ වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානන්ද රැගෙන නැවත තුති පුදාමසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පෞකමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරුණු ලබන්නේ මාස්සී කිරීම පිණිස මෙය සිදු කරන්නේ.

0: अपविश्वास करना भी रहस्य प्रकाश कर्म।
1: स्वामी भगवान से कुतु से कर, स्वामी भगवान से उतानु से कर, स्वामी भगवान से नवत वडिन से कर।
0: एहिं प्यानी उन्वान से गे मरण्या तुत्तान्या सीपत कर्मिन जीवन दायक फूप्यात गैलवीम दायक कुशलाना तपियो बट पुद कर्म ओबहम वे सिटमिन ओबट सेवे करान्नट अप सुदुसान वशिन सलकीम गेन अपि ओबट तुति पुदमु ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතව ආයිද සිටිමු. ස්වාමිනී මුල්ලෝවේ පැතර පවත්නා ඔබගේ සුද වූ ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප සුදෝත්තම පියානන්ද, මැල්කම් රංජිත් නැමැති අප අගරදගුරුතුමන්ද සකල පූජක පිරිසද සමගීම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. උත්තානීය බලාපොරොත්තු ඇතුව මිය ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසයේ තබමින් නැසුණු කුත් සියලන්ද සීකර ඔබගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට උන් කැඳවාගත් මැනව. අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව. භාග්‍යවත් දේමාතාවන කනිමරියාවන්ද, භාග්‍යවත් අපොස්තුලවරුන්ද එක් එක් කාලයන්හි ඔබගේ කැමැත්ත ඉටු කළ සීල ශුද්ධවන්තයින්ද සමග අපිට සදා ජීවනයේට සහභාගී වීමට සුදුසන් කළ මැනව. තවද උන් හා සමග ඔබට ප්‍රශංසා කිරීමටද, ඔබගේ මහිමය වර්ණනා කිරීමටද, ඔබගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි, ශුද්ධාත්මයන් හා සමග එක් වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමය

0: ස්වාමින් වහන්සේම ඉගැන් වූ යාඥාවෙන් අපි පියාණන් වහන්සේට මෙසේ ප්‍රශංසා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්නට වේවා. අපගේ දිනදා භෝජනය දාපදානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අපමා කරන්නාක් මෙන්, අපගේ වැරදිද ක්ෂමා කළ මැනව පාප අවස්ථාවට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අපමුදාගත මැනව.
1: ස්වාමිනී, සියලු හැපතින් අපමුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමයේ සතුට උදා කරන මෙන්ද අපි ආයිදිමු. එවිට ඔබගේ කරුණාවර පීට ලැබ නිරතුරු පාපෙන් මිදී සෑම කරදර ප්‍රශ්න වේදනා පාප පරීක්ෂා ජීවිත අභියෝග හා විශේෂයෙන්ම අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු.
2: රාජ්‍යයද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ.
1: සාමය ඔබ සමග තබා යමී මාගේ සාමය ඔබට දෙමිස්වකී ශ්‍රාවකී නමතව දාළ ඔබ වහන්සේ අපගේ පාපයන් උත්කා ඔබගේ සභාවේ විශ්වාසය සලකා ඔබගේ කැමැත්ත පරිදිම සභාවට සාමයත් සමගියත් දානය කරන්නට කරුණා කළ මැනව ඔබ සදාටම වැජබිනිසේක රජකම් කරන සේක. ස්වාමින් වහන්සේගේ සාමය හා සමාදානය ඔබ සමග පවතිවා.
2: ඔබ සමගද පවතිවා.
1: අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින
2: දේවාචපාලකයාණනි, අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාචපාලකයාණනි, අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාචපාලකයාණනි, අපට සාමය දුන මැනව.
1: මෙන්න දේවාජ බාලකයානු, මෙන්න ලොවේ පව් හරින තැනන් වහන්සේ, මෙන්න පසුතැවිල්ලක් තුලින් ස්වාමින් වහන්සේගේ වචනේ මෙනෙහි කරමින් පල දරන්නට අපට අද දවසේ කැඳවීමක් දානය කළ ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ භෝජනයේ වළඳා එයින් ශක්තිමත් වී සැබෑ කිතුනු ශ්‍රාවකයන් ලෙස ජීවත් වන්නෝ සැබවින්ම භාග්‍යවන්තයෝය.
2: ස්වාමිනි, ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුව වන්නේය.
1: සුනාංශගේ ශ්‍රී සර්වේ හංශ්‍රී සදා ජීවිතයට
3: ආත්මික ආකාරයෙන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආඥාව සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි, මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසු සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්.

0: අපි යාඥා කරමු. දෙවි සමිඳුනි, මේ ප්‍රසාද නිධානයට හවුල් වීම තුලින් ඔබ වහන්සේගේ කමාව අපි ලබා ගතිමු. සාමයෙන් හා එකමුතු කමින් අප සැම එක් කළ මැනව මෙකිදී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා.
1: ආමෙන්.
0: ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා.
1: ඔබ සමගද වනසේක්වා.
0: සර්වබලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියානෝද, පුත්‍රයානෝද, ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන සාමෙන් හා ප්‍රෙමින් යුතුව ජීවත් වන්න.
1: දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා.
0: මේ දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙන ඒම සඳහා බැතිබර දායකත්වයේ පිදු ඒ සියලු දෙනාටත්, එයාගේ පවුල්වල සියලු දෙනාටත් අපගේ හදපිරි කෘතවේදීත්වයේ පුදන අතර ඇයට ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදේ බහුලව අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම ඔබ සිටින තැන සිට මෙම නාලිකාව මගින් අප පැවැත්වූ එම දිව්‍ය පූජාවට සහභාගී වූ සියලු දෙනාටත් ස්වාමින් වහන්සේගේ ආශිර්වාදේ බහුලව ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.
2: ඔබ ඒ සවන් දුන්නේ ගරු ජූඩ් නික්ලස් පියතුමා විසින් තේවත්ත දෙව්මැදුරේදී පසුගිය දිනක පවත්වන ලද ඉරුදින දිව්‍ය පූජා යාගයටයි. පටිගත කළේ සුනිල් ප්‍රනාන්දු. ඔබට කතා කළ මම රජිත හේරත්. ඔබ සැමට ජේසු පිහිටයි.

0: බයිබලය නොලියවුනා නං මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
1: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකියි.
0: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාර පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
1: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමටයි අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළින කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළින කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුණු නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඬගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

ඉඩෝරය නිමා විය. ඉරි තැලී ගිය කාෂ්ටක වූ මිහි කතට අමාදහර ඇදහැලිනි බිඳුව බිඳුව. දහම් මිහිර හද පිනා මියුරු සුවරෙක් කරයි දොරින් දොර පතුරුවා පහන් කරන හද මඬල කන්කළු රස ගඟුල ඕ ඒ වෙනකක් නොව ඔබ දිමුතු රේඩියෝව.

දිමුතු රේඩියෝ කිතුණුගේ වැඩසටහන සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දී හැකිය. විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල. කතා කරන්න දුරකථන අංක 0737 32 65 133 0 7 1 83 71 582 රෝසකුසුම දේවමාතාවන්ගේ නුවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දෙන්න. විමසන්න දිමුතු රේඩියෝ ගරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල. දුරකථන අංක 0 7 7 32 65 133 0 7 1 83 72

රස විඳින්න, සතුට වෙන්න, විනෝද වෙන්න. අන්න එතන තමයි තියෙන වැදගත්කම. අන්නේ වැදගත්කම ගැන හිතන ඔයාට අහන්න ඕනම රේඩියෝ එකක් තමයි දිමුතු රේඩියෝ. ගීත රසය දැනෙන හැදනවක ඔබටත් එකතු වෙන්න අපි ආරාධනා කරනවා. දිමුතු රේඩියෝ

0: අපිව අහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිරණය කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිරණය කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුණු නිසා. අනේ ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඬගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.
1: ඊළඟට ශුද්ධ අන්තෝනි මුනිතුන්ගේ යාඥාවට ඔබට සවන් දිය හැක.
2: ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්ය සිදු කරන්නානෙනි. ඉතා බල සම්පන්න වූ ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රේනි, ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් වැරදි මතවලින් ඇතිවන සියලු විපත් දුරවන්නේය. හදිසි මරණය ආරක්ෂා කරනු ලබන්නේය. යක්ෂයාගේ සියලු මායම් වලින් ගලවා ගනු ලබන්නේය. සොරාගනු ලැබුවා වූද නැති වී ගියා වූද සියල්ල නැවතත් අයිතිකරුවන් වෙතට පුදුමාකාර ලෙස ළඟා කර දෙනු ලබන්නේය. හෘදයාංගම ප්‍රේමයෙන්ද ස්ථීර විශ්වාසයෙන්ද අද දින මම ඔබගේ සරණ පිහිට ඉල්ලා සිටීමට පැමිණියමි. ලක්ෂ සංඛ්‍යාත විශ්වාසකයින් තම තමන්ගේ නැති වූ දේවල් ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් ආපසු ලබාගත් බව මම විශ්වාස කරමි. මා සන්තකයෙන් ඈත් වී තිබෙන

0: නිසා මම මහත්සේ සිත් තැවලට පත්ව සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ත පිහිට උපකාරයෙන් එය මට නැවත ලබා දුන මැනව. මහත් වූ ආශ්චර්ය අද්භූත සිද්ධ කරන්නා වූ ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රේනි, විශ්වාසයෙන් යුක්තව මම අද දින මෙම පිහිට උපකාරයේ ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ත ක්‍රමින් අපගේ ඉල්ලීම් දානය කරන දෙවියන් වහන්සේට නිතර ප්‍රශංසා වේවා, වන්දනාවත් ගෞරවයත් අත් වේවා. ආමෙන්.
1: ඔබේ සවන් දුන්නේ ශුද්ධ අන්තෝනි මුනිඳුන්ගේ විශේෂ ආඥාවකටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

විමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකයේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්න බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත්සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳෙන්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

ආදරය නැමැති සමීකරණය හමුවේ සියලු ප්‍රශ්න විසඳාගත හැකිය. විද්වත් ජෝන් නෑෂ් එහෙම කියනවා. ආදරේ හොඳම සමීකරණය. හොඳ මෝසුව. ජේසුතුමා තමයි ප්‍රේමේ පරමාදර්ශය. ලුණු ආහාරය රස ගන්වනසේ දියවි වැයවි. ඕ එන්න දසත විසිරී සිටින ආදරයෙන් පිරුණු ඔබේ හැකියාව මුහු කරන්න. අපත් සමග එක්වන්න ආදරේ බෙදන්නට මේ දිමුතු රේඩියෝ වයිනේ.

0: අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම තැන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.
1: දේව මාතා ප්‍රාර්ථනාව.